0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු හෙට පොලිස් ගෞරව සහිතව වසරේ මුල් මාස 6 දී වැඩිම ඩෙංගු පරිශ්‍ර පාසල්වලේ කීරි සම්භාව්‍ය හිඟයක් ඉරානයෙන් ඇමරිකාවට දැඩි ප්‍රහාර පාපන්දු ක්‍රීඩා ලෝලින්ගෙන් නිව්යෝක් නුවර පිරියයි
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන්නට ඒ රජයේ දරන උසාහය පිළිකුල් සහගත
2: ප්‍රතික්ෂේප.
3: ආණ්ඩුව පෙරලීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
5: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
6: රජකන්න ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගැන කටයුතු කරනවා.
7: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අපපිට නැත්තම් ඉන්නේ සැකපිට.
8: දැන් පහුගිය කාලේකව පෝරණෑ. දැන් වතුරෙන් වෙන්නේ නැති මේ කුඹුරු පැහෙන්නේ.
9: තවටිය දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
10: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
11: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
12: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand තැවිලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
13: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1
11: ඇති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත් කම.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook. කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. ප්‍රකාශන එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනි පුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර හෙට හවස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත
18: ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
19: මට එහෙම ඕන මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැහැ නේ.
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
20: සියත ටීවී තුලින්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: වසරේ මුල් මාස 6දී වැඩිම ඩෙංගු පරිශ්‍ර පාසල්වල. හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු හෙට පොලිස් ගෞරව සහිතව. කීරි සම්බා වීහිඟයක්. ඉරාන ප්‍රහාරයකින් ඇමරිකානු සෙබළුන් දෙදෙනෙක් මරුට. පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ නිව්යෝක් නුවර පිරී යයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111788666
1: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වඩ්ල පවසනවා. හෙට සවස 3:30ට බොරල්ල පොදු සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි. හිටපු පොලිස්පතිවරයාගේ මරණයට හේතුව සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී නිශ්චිත තීන්දුවක් ලබා දී නැහැ. ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. පොලිස් මාධ්‍යම් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුඩ්ල සඳහන් කළේ මරණයට හේතුව මරණ පරීක්ෂණ මගින් තහවුරු කළ පසු ඉදිරි නීතිමය කටයුතු ඒ අනුව සිදුවන බවයි. සිද්ධිය පිළිබඳ කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි. හිටපු පොලිස්පතිවරයා මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දස දෙනෙකුට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න තලාහින ප්‍රදේශයේ පීටිසී දිවසේදී වෙඩිවැදීමකට ලක්ව තිබුණේ පසුගිය 17 වනදා පෙරවරු වේදී. ආන්දෝලනාත්මක සියති විනාශ ගැනීම පිළිබඳ නිසි පරිදි විමර්ශන සිදු කළ යුතු බව සමගී ජනබලවේගය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: සමහර ප්‍රධාන නඩුවල දැක්ක තීරණාත්මක සාක්ෂිකරුවන් සියදිව නසා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක ඉතිහාසයේ තිබෙන්නේ නැහැ. අපේ රටේ පොලිස් ඉතිහාසයෙන් පොලිස්පතිවරයෙක් සියදිව නසා ගන්නේ නැහැ. හමුදා ප්‍රධානී සියදිව නසා ගන්නේ නැහැ. මොකද මේක තමයි බරපතල ප්‍රශ්නයක්. ඉතින් අපි අහනවා ආණ්ඩුවට මේ පරීක්ෂණය කළා. මේක රටේ හෙලි කර යුතුයි. මේට ඉස්සෙල්ලත් කීප දෙනෙක් මේ ආකාරයෙන් මහා බැංකුවේ නිලධාරියෙක් සියදිව නසා ගත්තා. ශ්‍රී ලංකන් න්‍යාය කීර්ති නිලධාරියෙක් සියදිව නසා ගත්තා. තව කීප දෙනෙක් සියදිව නසා ගත්තා.
1: අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් වැදීමට සිදු වී ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ සඳහන් කළේ.
5: ආසියාවේ නීතිඥවරු, ලංකාවේ නීතිඥ සංගමය, ගරු විනිශ්චයකාරවරුන්ගේ සංගම මිලටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳව සටන්වදී ඒක ආරක්ෂා වෙන්න ඕනේ කියලා. රාජ්‍ය සේවයේ සම්පූර්ණ විනාශ කළා දාලා. රාජ්‍ය සේවකයන්ට තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන කොන්ද කෙලින් තියන් තීන්දු තීරණ අරගෙන මිලටේ ජනතාවට සේවය කරන්න බැරි තැනට රාජ්‍ය සේවය කප්පාදු කළා දාලා. නිලධාරියෙක් හෝ නිලධාරිනියක් තීන්දුවක් ගත්තොත් ඔහුගේ ඉරණම බොහෝ දුරට තිරගත වීම බවට අදපත් වෙලා තියෙනවා.
1: ආණ්ඩු බලයෙන් ඉවත් කිරීමට අවශ්‍ය හේතු නිර්මාණය වී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන කියා සිටියේ.
6: රටේ ආණ්ඩුව පෙරලීම වෙනුවෙන් හේතු විදිහට ගන්න ප්‍රධාන කාරණා හතරම මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු දෙකක් යනකොට සම්පූර්ණ වෙලා ඉවරයි. ආණ්ඩුව පෙරලන හේතුව දැන් නිර්මාණය වෙලා අවසන්. දැන් ඉතිරිව තිබෙන්නේ ඒ සඳහා අපේ ගොනුවීම සහ අපේ සංවිධානගත වීම පමණයි.
1: විපක්ෂයේ විශ්වාසය අහිමි වී ඇති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවේ.
7: විශ්වාස භංගේ බාර දෙන්න ඕන සුදුසුම කෙනා අපි හිතන් ඉන්නේ සජිත් ප්‍රේමදාස නාමල්ලා කියලා. අපිට හිතෙන්නේ මොකද දැන් විශ්වාස භංග කරලා තියෙන්නේ? අඩුමතරමේ මං කියන්නේ විපක්ෂ නායක වරයා නිකන් අද දවසේ පචමෝලක් බවට පත්වලා තියෙන විහිළුකාරයෙක් බවට පත්වලා තියෙන විපක්ෂ නායකතුමා. ඉතින් ඒගොල්ලොන්ගේ වැඩේ විශ්වාස භංග ඉදිරිපත් කිරීම. මට මතකයි පහුගිය කාලෙත් ඔය වගේ විශ්වාස භංග ගණනාවක් ගෙනාවා. අඩුමතරමේ ඒගොල්ලොන්ට විශ්වාසයක්වත් තියෙන. ඉතින් මොකක්වත් පදනමක් නැති විහිළුකාර වැඩ තමයි විපක්ෂය කරන්නේ.
1: මේ අතර මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටික මුද්‍රණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය කඩිනම් පියවර ගත යුතු බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්ලා පවසනවා.
8: ඒකට වාක්‍යන්න ඕනේ සමාගම්ද සුරාපද දෙපාර්තමේන්තුවද කියන එක. මෙතන තියෙන සමාගම් කියන්නේ කවුද? කවුද මේ හොරස්ටිකර් අලවන්නේ? හරි. එතකොට ඒක සමාගමක් නම් ඔව් සමාගම වැරදි. එතකොට කවුද මේ හොරස්ටිකර් මේ සමාගමට දෙන්නේ? හරි. ඒක දෙන්නේ අර ආයතනයේ හරි වෙන කොහේ හරි නම් ඒ කට්ටිය වැරදි. එතකොට මුදල් අමාත්‍යාංශයේ මොනවද කරන්නේ මේක දිහා බලාගෙන? මට තියෙන ඩිරෙක්ට් ප්‍රශ්නයක් තමයි ඩොලර් 8ට ගන්න ඕනේ එක ගන්න පුළුවන් නම් 725ට. මේක මාර කතාවක්.
1: පොහොර සහනාධාරයේ සම්බන්ධයෙන් ආණ්ඩුව අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. ඒ සභාපති අනුරාධ තෙන්නකෝන් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
9: මෙයාලට ඇත්තටම අමතකයි 15,000 පොහොර සහනාධාරයේ තිබුණේ 2022 2023 අවුරුද්දේ හෙක්ටයාර් එකක් සඳහා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමතිවරයා යටතේ තමයි රුපියල් 1 රුපියල් 25,000 කර. හැබැයි අපි ගොවි සංවිධාන විදිහට ගොවි නායක විදිහට අපි ඉල්ලා සිටි අපිට රුපියල් 30,000ක් දෙන්න කියලා. ඒ 2023. හැබැයි 2023 දුන්නේ අපිට රුපියල් 25,000. ඊට පස්සේ ජනාධිපතිවරයා මේ පාර පාර්ලිමේන්තුවට මාර්තු මාසයේ ඇවිල්ලා කියනවා රුපියල් 25,000 හෙක්ටයාර් එකක් සඳහා දෙන රුපියල් 25,000 රුපියල් 30,000 දක්වා වැඩි කරනවා කියලා. එතකොට දෙගුණයක් වැඩි වුණ නැහනේ. එක්කම යාලට ගණන් බෑ. නැත්තම් හිතාමතාම ජනතාව නොමග යවන ප්‍රකාශ කරනවා.
1: විසඳා නියම කර ඇති සහතික බිල ප්‍රමාණවත් නොවන බවයි D5 ගොවි සංවිධානයේ සභාපති චමින්ද සුසාර ධර්මකීර්ති සඳහන් කළේ.
10: මොකද වී වලට සාම සාධාරණ මිලක් නැහැ. තාම අපිට 120ට වී මිල සාධාරණයක් නැහැ. මොකද 137ක් යනවා වියදම විතරක්. වී වලට 140ක් 150ක් අනිවාර්යෙන් ඕනේ. ඒ මිල දෙනකන් අපි හැමදාම අපේ දෙමාපියෝ ඉන්න කාලේ ඉඳන් අපි උත්සාහ කරේ තුන් වේල බත් කන්න. දැන් තුන් වේල බත් කන්න එපා කියනවා මේ මැටි ඇමතිලා. තුන් වේල බත් කන්න තමයි මිනිස්සු මේ තරම් try කරන්නේ.
1: කීරි සම්භා වීවල 3% හිඟයක් පවතින බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ.
11: ගොවියා පෞගෙදාස්වල හඬ නැගුවේ ප්‍රමිතිගත වී වේලපු වී රුපියල් 90ට විකුණන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේකෙන් ගොවියා ගලව ගන්න රජයේ වී ගබඩා විවෘත කරන්න ගොවියාගේ සටන් පාට දෙකක් තමයි තිබුනේ. මේ සටන් පාට දෙකටම අපි දැන් උත්තර සපයලා තියෙනවා. දැන් රජයේ ගබඩා විවෘත කරලා තියෙනවා. රජයේ ගබඩා 43ක් විවෘත කරලා තියෙනවා මේ වෙනකොට. වී කිලෝ 3,10,450ක් ගබඩා වලට වීගෙන විල්ල දීලා තියෙනවා ගොවි ජනතාව. පෞද්ගලික අංශිට රජය නිදහස් කරා රුපියල් මිලියන 10,000ක් ණය පදනමින් ලබා දෙන්න පෞද්ගලික අංශෙත් එකඟ වෙලා ඉන්නවා. මේ වෙනකොට ප්‍රමිතිගත වී මිල දී ගන්න ගොවියකින් අපි ඉල්ලන්නේ රජයේ ගබඩා වලටම දෙන්න ඕන කියලා එකක් නැහැ. තමුන්ට රජයේ ගබඩාව ටිකක් දුරයි නම් පෞද්ගලික අංශ වී ගන්න කෙනෙක් ළඟ ඉන්නවා නම් එයාට දෙන්න නාඩු වී වල අතිරික්තයක් තියෙනවා. කීලි සම්බවල ගත්තොත් අපිට 103ක ඉගයක් තියෙනවා. ඉදිරියේදී අපිට කීලි සම්බ විනුවට අහලුත් පෙර රටින් ගේන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැති වෙයි. කීලි සම්බ වගාවත් අපි ප්‍රචලිත කිරීම සඳහා වැඩපිළිවෙලක් මේනකොට දියත් කරලා තියෙනවා.
1: අම්පාර මුලතිව් කිලිනොච්චි හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී කබඩා විවෘතයි. නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බ වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බ වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට රජයේ සහතික මිල යටතේ වී මිල දී ගනු ඇත. රජයේ සහතික මිලට වී මිල දී ගැනීම සඳහා වීඅලවී මණ්ඩලය හරහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6,000ක්. වසරේ මුල් මාස 6 තුල සිදු කළ ඩෙංගු පරීක්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව පාසල් වලින් හමු වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ මෙම වසරේ ජනවාරි සිට ජුනි මාසයේ දක්වා දිවයිනේ පරිශ්‍ර 250,477ක් පරීක්ෂාවට ලක් කර ඇති බවයි. මේ අතර දැනට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතරින් 88%කට ඩෙංගු වෛරසයේ දෙවන කාණ්ඩය වැළඳී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ.
12: ලංකාව පුරාම අපිට දක්නට ලැබෙන්නේ ඒ ගත්ත ලේ සාම්පල් වලින් ඩෙංගු 2 DNV 2 කියන වෛරස් ප්‍රභේදය තමයි බොහෝ විදිහට පැතිරලා යන්නේ. අපි දන්නවා 2025 මේක DNV 3 කියන ප්‍රභේදය තමයි වැඩිපුර තිබුණේ. නමුත් මේ අවුරුද්ද 2026 වර්ෂයේ රෝගය වැළඳලා තියෙන රෝගීන්ගෙන් 88%ම තියෙන්නේ ඩෙංගු 2 කියන ප්‍රභේදය. ඒක නිසා මේකට ජනතාවගේ තියෙන ප්‍රතිශක්තිය අඩුයි. රෝගී බවට පත්වීමේ හැකියාව වැඩි. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් විය යුතු වෙනවා.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාව ඩෙංගු මරණ ගණන 53ක්. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 74,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 74,478ක්. නියමිත වේලාවට ප්‍රතිකාර සඳහා යොමු නොවීම බොහෝ ඩෙංගු මරණවලට හේතු බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
13: මේ බොහෝ මරණ පිටිපසු තිබෙන ඛේදවාචකයත් ඒක තමයි. නියමිත පරිදි රෝහල් ගත වෙලා නැහැ. එහෙම නැත්නම් නියමිත වෛද්‍ය ප්‍රතිකාර අරගෙන නැහැ. සමහර තැන්වල ප්‍රතිකාරවල සමහර ගැටලු ඇති වෙච්ච තැන් කීපයක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒක න අපි ඒ අදාළ කරන පාර්ශවයෙන් සාකච්ඡා කළත් පවතිනවා. එසේ නමුත් මේ රෝග ලක්ෂණ තිබුණ සැනින් රෝහල් ගතවීම තමයි සූසු. මොකද මේක අපිට මේ මරණයන ලකවා ගත හැකි වන්නේ අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙලාවට කළොත් පමණයි.
1: දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංචිත අඩුවීම හේතුවෙන් දුම්රිය ගමන් වාර අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ පවසනවා. එම සංගමේ ලේකම් කසුන් චාමර සඳහන් කළේ 2023 වසර වන විට 106ක් ලෙස පැවති සමස්ත එන්ජින් සංචිතය අද වන විට 98ක් දක්වා පහතකොස් ඇති බවයි. එන්ජින් 8ක් භාවිතය නිවත් කර ඇති බවද ඔහු සඳහන් කළා. මෙම තත්ත්වය පිළිබඳ බලධාරීන්ගේ කඩිනම් අවධාන යොමු විය යුතු බවයි දුම්රිය ස්ථානාධිපති සංගමේ පැවසුවේ.
14: විශේෂයෙන් බලවේග කට්ටල සඳහන් කරොත් 2023 වර්ෂයේ වන විට බලවේග කට්ටල 78ක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තියෙනවා. නමුත් මේ වෙන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තියෙන බලවේග කට්ටල 52යි. සංචිතයෙන් දුම්රිය බලවේග කට්ටල 26ක් ඉවත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමස්තයක් වශයෙන් ගත්තොත් දුම්රිය ගමන් වාර සිදු කරන්නේ 187කට ආසන්න ප්‍රමාණයක්. ඒ සඳහා 193ක් තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් දිනෙන් දින දුම්රිය බලවේග කට්ටල ආදී එන්ජින් ආදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉවත් වීම මත මේ ධාවන කටයුතු ඉදිරියේදී සිදු කරගත නොහැකි මට්ටමකට පත් වෙලා තියෙනවා.
0: විදේශීයත
15: ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: ඉරානයේ විසින් ජෝර්දානයට එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් ඇමරිකානු සැබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා. ඇමරිකානු මාධ්‍යම අණදෙන විධානයේ පැවසු ඉරානයේ විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සැබළුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් ඇති බවයි. තවත් ඇමරිකානු සමාජිකයන් 4 දෙනෙකුද ප්‍රහාර හමුවේ තුවාල ලබා තිබෙනවා. මේ අතර ඉරාකයේ කුර්දි කලාපයේ සිට සිදුකරන ඉන්ධන ආනයනය නතර කිරීමට ඇමරිකානු බලශක්ති සමාගමක් තීරණය කළා. ඒ ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වයත් සමගයි. ඉරාකයේ ඇමරිකාවට සැපයූ දෛනික තෙල් බැරල් සංඛ්‍යාව 140,000ක්. එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය නිවේදනය කළේ කෝර්මෝර් ගෑස් නීතියේ මෙහෙයුම්ද ප්‍රහාර හමුවේ තාවකාලික වාර්තයට ඇති බවයි. ඇමරිකානු ගුවන් ප්‍රහාර ඉරානයේ දකුණු වෙරළ තීරය ඉලක්ක කර ගනිමින් අකණ්ඩව සිදුවන බව ඉරානය ප්‍රකාශ කළා. ඉරානයේ නිවේදනය කළේ සිවිල් අඩිතල පහසුකම් සහ හමුදා කඳුරු ඉලක්ක කර ගනිමින් ඇමරිකා ප්‍රහාර එල්ල කරන බවයි. දෙදාස් 26 පාපන්දු ලෝක කුසලන තරගාවලිය අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම ආරම්භ කිරීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ ඇමරිකාවේ නිව් ජර්සිහි මෙට් ලයිෆ් ක්‍රීඩාංගණයේදී. ඇමරිකානු වේලාවෙන් අද පසුර 3ට ආරම්භ වන තරගය නැරඹීම සඳහා මේ වන විට ලක්ෂ සංඛ්‍යාත පාපන්දු ක්‍රීඩාලෝලී නිව්යෝක් නුවරට එක්ව සිටිනවා. යතර වැඩිම පිරිස අවසන් තරගයට ක්‍රීඩා කරන ස්පාඤ්ඤ සහ ආජෙන්ටිනා කණ්ඩායම්වලට සහය පළ කරන ක්‍රීඩාලෝලීන්. ඇමරිකාවේ ටයිම් චතුරාශ්‍රය මේ වන විට ආජෙන්ටිනා ක්‍රීඩකයන් සඳහා වෙන් කර ඇත්තේ සජීවී රූපවාහිනී විකාශයක් සඳහායි. අද පැවැත්වෙන අවසන් මහා තරගයේදී ජයකණ්ණා කණ්ඩායමට කිලෝග්‍රෑම් 1.1 බරකින්යුත් කැරට් 18 රනින් නිමවූ ෆිෆා ලෝක කුසලාන හිමිවනු ඇති. ඊට අමතරව ජයග්‍රාහී කණ්ඩායමට ශූරතා මුදු පිරිනැමීමටද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තීරණය කරනු ලැබුවා. මෙතර ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාලෝලීන්ට අද පසුරු 5 සිට පුළුල් තිරයක් ඔස්සේ ගාලු මෝදුරු පිටියේ සිට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ ක්‍රීඩා මාත්‍යංශය සහ පාපන්දු සම්මේලන එක්වයි. යලි සිරස්තල. වසරේ මුල් මාස 6 වැඩිම ඩෙංගු පරිශ්‍ර පාසල්වලේ. හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු හෙට පොලිස් ගෞරව සහිතව. කීරිසම්බා බීබල හිඟයක්. ඉරාන ප්‍රහාරයකින් ඇමරිකානු සෙබළුන් දෙදෙනෙක් මරුට. පාපන්දු ක්‍රීඩාලෝලින්ගේ නිව්යෝග් නුවර පිරියයි. සියතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකේ. සියතු මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: ඔබව සමාජයේ ඉවසුවෙනතත් ඔබේ ඉවසීම සමාජයේ සුවපත් කරනවා.
1: දුස්සීල මිනිස්සු පිරිච්ච ලෝකෙක අමාරුවෙන් හරි ඔබ සීල් රැකගන්න. ඉරිසියා වෛරයේ පිරිච්ච ලෝකෙක ඔබ මුදිතා වඩන්. ද්වේෂයේ වපුරන ලෝකෙක ඔබ ඉවසීම මෛත්‍රිය පුරුදු කරන්.
0: බැඳුණු සියලු දේ අත්හැරියොත් රිදුණු ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්.
1: ඔබ බැඳුනේ යම්සේද, ඒ බැඳීම තුල තමයි දුක හටගන්නේ. ඔබට බැඳීමක් නැද්ද? ඔබට ඊකි දුක උපදින්නේ නැහැ.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න අද උදැසන හතට සියත අහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුයේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: අපොසු සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් එබ දෙකකුත් ගහලා.
7: ඈරාලහමි?
6: ඇහුන් නැද්ද මං කියපුවා?
7: නෑ නෑ අහන් හිටියේ.
6: මොනවද අහන් හිටියේ?
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
6: හෑ?
7: ඕරාලහමි one and only සින්දු සියත.
3: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
8: අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිල්ලාරේ චක්කාරේ.
10: තිලක වර්ධන ටෙක්ස්ටයිල්.
11: ඒක හරිම අපූරු ලෝකයක්.
12: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
13: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
14: මියුසික්.
15: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
16: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
15: යාගේ නම සීතා.
14: සීතා!
15: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රටකු.
17: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
18: ගිහිල්ලා
17: බලන්න නේද? දැන් ඔයාලත් එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
18: නැහැ නේද? දැන් මොඩ කතාවක් කිව්වොත් නැති.
17: ගොඩේ
19: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
10: අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
20: Talk of the town.
21: බොලිවුඩ් ගොසිප් ගැන කතා කරද්දි මේ දවස්වල අලුත්ම නමක් කරලියට ඇවිල්ලා තියෙනවා.
22: ඒ වෙන කවුරුත් නෙවෙයි, නික් ජොනාස්. ඒ කියන්නේ අපි කවුරුත් දන්න ප්‍රියංක චොප්රාගේ හස්බන්ඩ්.
21: නෝමලි නික් ජොනාස් අපි දන්නේ ලෝකෙ පුරාම කොන්සර්ට්ස් කරන ග්‍රැමි නොමිනේෂන් සම්බුණු ජොනාස් බ්‍රදර්ස් එක්ක මියුසික් වර්ල්ඩ් එකේ නමක් හදාගත්ත සුපර්ස්ටාර් කෙනෙක් විදිහටනේ.
22: හැබැයි ප්‍රියංක චොප්රා කියන විදිහට නම් නික්ගේ තවත් ස්පෙෂල් හොබි එකක් තියෙනවලු. ඒ තමයි බොලිවුඩ් ගොසිප් හොයන එක.
21: බොලිවුඩ් ඉන්ඩස්ට්‍රි එකේ වෙන්නේ මොනවද? සෙලබ්‍රිටි රිලේෂන්ෂිප්ස්, බ්‍රේකප්ස්, නිව් අප්ඩේට්ස් ගැන නික් එයාටත් වඩා දන්නවා කියලා තමයි ප්‍රියංක කියලා තිබ්බේ.
22: ඒ විතරක් නෙවෙයි, මුම්බයි වල තියෙන ඉවෙන්ට්ස්, බොලිවුඩ් පාටිස් වලට යනත් නික් හරිම කැමතිලු.
21: බොලිවුඩ් නිවුස් හොඳට ෆලෝ කරන නිසා ෆෑන්ස්ලා නම් කියන්නේ නික්ට දැන් එයාගෙම කියලා බොලිවුඩ් පොඩ්කාස්ට් චැනල් එකක් පටන් ගන්න කියලා.

හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්මශ්‍රවණයත් එක්ක එකතුවේ. ඉතින් මේ බණහන හැම දෙනාටම ලක්වාසි ලෝවාසි සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී කතා කරන්නේ එදිනෙදා ජීවිතයේ තුළ සාමාන්‍ය ජීවිතයේ ගත කරන සාමාන්‍ය ශ්‍රාවකයන්, විශේෂයෙන් ගත්තොත් ගිහි ශ්‍රාවකයන්, කාමභෝගී ගිහි ජීවිත ගත කරනවා. ඔවුන් ගොඩාක් කරදර, බාධා, ප්‍රශ්න, ගැටලු මැද්දෙන් තමන්ගේ ජීවිතය අරගෙන යනවා. සමහරු බොහෝම කාර්ය බහුලයි. සමහරු ගෙවල්වල වැඩක් නැතුව නිදහසේ හිටියත් මානසිකව ප්‍රශ්නවලින් ඔළුව පිරිලා හැම වෙලාවෙම පසුතැවීම, ජීවිතේ ප්‍රශ්න, හැඩූ කඳුලින් ජීවත් වෙන මිනිස්සු බොහෝ පිරිසක් ඉන්නවා. මේ ගෙවන ජීවිතයේ තුළ දවසින් දවස, දින සති මාස අවුරුදු ගෙවෙමින් අපි දවසින් දවස මරණය කරා ලං වෙනවා. ඒ නිසා උපන්නා වූ සත්වයා අප්‍රමාදීව පින් කරගන්න, කුසල් කරගන්නට ඕනේ. අද අපි ඔබට කියලා දෙන්නේ එදිනෙදා ජීවිතයේ තුළ කොහොමද භාවනාවකට වෙලාවක් හදාගන්න. කොහොමද අපි ජීවිතයේ භාවනාවකට හිතක් පුරුදු කරගන්නේ? භාවනා කරන්න අපිට විශේෂ වෙලාවක්, වෙනම වෙලාවක් අවශ්‍යද? අපිට එදිනෙදා ජීවිතයේ කරන කියන කටයුතු එක්කම භාවනාවක් පුරුදු කරගන්න බැයිද? ඒ වගේම ඔබට ජීවිතයේ පින් වැඩෙන විශේෂිත භාවනාවල් ගැන අද අපි මේ ධර්මානුශාසනාවේදී කතා කරමු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඉඳගෙනම කළ යුතු විශේෂ භාවනාවක් හැටියට ඉරියව්වක් පෙන්නලා දුන්නේ ආනාපාන සති භාවනාවට. ආනාපාන සති භාවනාව දේශනා කරද්දි පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදහය. පළඟක් බැඳගෙන කය ඍජුව තියාගෙන වාඩි වෙලා මේ භාවන අරමුණේ හිත පිහිටවාගෙන ආස්වාස ප්‍රස්වාස ගැන මෙනෙහි කරමින් භාවනා කරන්න කියලා. ඒකට හේතුව අපි ඉරියව්ව ගොඩාක් වැදගත් වෙනවා. හුස්ම රැල්ලත් එක්කයි අපි හිත පිහිටවාගෙන භාවනා කරන්න. අපි එක්ක ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, ඇලවෙලා ඉන්නකොට අපේ ශරීරයේ ඉරියව් වෙනස් වෙද්දී අපේ අවධානයත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේමයි හුස්ම රැල්ලේ ස්වභාවය වෙනස් වෙනවා. සමහර ලාවට ඇවිදිනකොට ඔබට තේරෙනවා ඇති, ටිකක් මහන්සි වෙනකොට වේගෙන් වේගෙන් හුස්ම වැටෙනවා. මහන්සි එනවා, හතිය වගේ එනවා. හුස්ම අල්ලන්න අමාරු ස්වභාවයක් කෙනෙකුට ඇති වෙනවා. හැබැයි අපි ඉඳගෙන එතනදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්නුවේ උජුං කායම් පනිදහය, මේ කය ඍජුව තියෙන විදියට. හොඳට ඉරියව්ව හදාගෙන වාඩි වුණොත් හුස්ම බාධාවක් නැතුව හොඳට හුස්ම ඉහළ පහළ යන හුස්ම තුළ හිත පිහිටවන්න පුළුවන්. පිංගතුනි, අනිත් හැම භාවනාවක්ම සතර ඉරියව්වෙන්ම භාවනා අරමුණේ හිත පිහිටවාගෙන පුරුදු කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා කරණීමිත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නේ මෛත්‍රී භාවනාව. සියලු සත්වයන්ට මෛත්‍රී වඩන හැටි. අප්‍රමාණ ක්‍රමයට, මහග්ගත ක්‍රමයට මේ හැම සත්වයකම අරමුණු කරගෙන මෛත්‍රී වඩන ක්‍රමය. ඒ මෛත්‍රී වඩද්දි බුදුරජාණන් වහන්සේ පෙන්නවා තිත්තං චරන් නිසින්නවා සයානවා. ඉඳගෙන ඉන්න ඉරියව්වේදී, හිටගෙන ඉන්න ඉරියව්වේදී, ඇවිදින ඉරියව්වේදී, වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී, නිදාගෙන නිින්ද යනකන් නිදාගෙන ඉන්න ඉරියව්වේදී, ඒ ඕනෑම ඉරියව්වකදී මෛත්‍රී භාවනාව, මෛත්‍රී සිත පතුරවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්වතුනි, අපි බුදුගුණ සිහි කරනවාද? අපිට හැම ඉරියව්වකම බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන්. අපි නිදාගන්න ගියත් නිින්ද යනකම් බුදුගුණ සිහි කරන්න පුළුවන්. අපි වාඩි වෙලා හිටියත් ඒ ඉරියව්ව තුළ අපිට බුදුගුණ සිහි කරන්න පුළුවන්. අපි වාහනයක යන ගමන් අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළ අපිට බුදුගුණ මනසිකාරයකේ දෙන්න පුළුවන්. අපි හිටගෙන ඉන්නවා, අපි හිතන් බස් එකේ යනකම් පරක්කුයි, අපි බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්නවා, අපි බුදුගුණ සිහි කරනවා, ඉරියව්ව ගැන සිහි කරනවා. මේ භාවනාව ගැන ඉගෙන ගත්තට පස්සේ ආයි විශේෂ වෙලාවක් අමුතුවෙන් හොයන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා බොහෝ දෙනෙක් අපිට ඉතින් කොහේද භාවනා කරන්න වෙලාවක්, අපිට වෙලාවක් නැහැනේ, වෙලාවක් නැහැනේ කියලා. ඒ වෙලාවක් නැහැ කියන්නේ භාවනාව ගැන දන්නේ නැති නිසා. ඒ නිසා පින්වතුනි, භාවනාව පුරුදු කරගත්ත කෙනාට හැම වෙලාවෙම සිහියෙන් අවදියෙන් ඉන්න හැම වෙලාවකම
භාවනා කරන්න පුළුවන් සුදුසුම වෙලාවක් බවට පත්වෙනවා. පිංගතුනි ඔබ අහලා ඇති සතර සතිපට්ඨාන භාවනා අතර තියෙනවා සම්පජඤ්ඤ භාවනාව කියලා භාවනා කොටස. සම්පජඤ්ඤ කෙලෙස් හිතට ඇති නොවන විදිහට මනස සිහිනුවණින් සම්පජඤ්ඤයෙන් යුක්තව දැඩි අදිෂ්ඨානයකින් ඉරියව් පවත්වනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මේ සම්පජඤ්ඤ භාවනාවේදී ඒ හැම ඉරියව්වක්ම විස්තර කරනවා. අපි ඇවිදිනකොට, ආපසු හැරිලා ඉදිරියට යනකොට, ආපසු හැරිලා එනකොට, වටපිට බලනවා, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී වටපිට බලනවා, ඉදිරිපස බලනවා. ඒ හැම වෙලාවෙම මනස සිහිනුවණින් අපේ ඉරියව් පවත්වනවා. සම්මිංජිතේ පසාරිතේ අතපය දිග හරිනකොට, හකුලනකොට, අපි කොච්චර දවසට කී සැරයක් නම් අතපය දිග හරිනවා, හකුලනවා, වාඩි වෙනවා, නැගිටිනවා, කොච්චර දේවල් මේ ඉරියව් වෙනස් වීම තුල කරනවද? ඒ හැම වෙලාවකම සම්පජානකාරී හොති, හොඳ සිහිනුවණින් ඉරියව් පවත්වනවා. ඊළඟට වාඩි වෙනකොට, නැගිටිනකොට, ගතේ, තිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති. ගමන් කරනකොට, හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, නැගිටලා ඉන්නකොට, ඇවිදිනකොට, කතා කරනකොට, කතා නොකර නිහඬව ඉන්නකොට, තුන්හි භාවේ කියන්නේ නිහඬව ඉන්නවා. ඒ හැම වෙලාවෙම සම්පජානකාරී හොති, හොඳ සිහිනුවණින් ඉරියව් පවත්වනවා. මගේ හිතට ලාම කකුසලයකට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා හොඳ සිහිනුවණින් තමන්ගේ ඉරියව්ව ගැන සිහියෙන් සම්පජන්ණයෙන් ඉන එක භාවනාව. ඊළඟට කන බොනකොට අසිතේ, පීතේ, කායිතේ, සායිතේ සම්පජානකාරී හොතේ. අපි කෑම කනවා, පීතේ යමක් බොනවා, හපලා කනවා. එතකොට කෑවිලි පළතුරු වගේ දේවල් විශේෂයෙන් හපලා කනවා සද්දෙන විදිහට. සමහර එහෙම කන බොනකොට හැම වෙලාවෙම සම්පජානකාරී හොති, හොඳ සිහිනුවනි. එතකොට බලන්න කෑම කන වෙලාවට, යමක් බොන වෙලාවට හැම වෙලාවෙම ඉරියව් පවත්වන්න පුළුවන්. කොච්චර භාවනාවට හැම ඉරියව්වක්ම උපයෝගී කරගන්න පුළුවන්ද කියන්නේ කෙනෙකුට හිතෙන පුළුවන්. ඉතින් වැසගිලි ගැසිලි කරනකොට ඒත් පුළුවන්. බුදුරජාන් වහන්සේ පෙන්වුවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. වැසගිලි කැසිකිලි කරන වෙලාවටත් මගේ හිතට ලාම කකුසලයක් නම් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා හොඳ සිහිනුවණින් ඉරියව් පවත්වන්න පුළුවන්. ඒකත් භාවනාව. එහෙමනම් අපිට පේනවා මේ භාවනාව ගැන ඉගෙනගත්ත කෙනෙකුට, දන්න කෙනෙකුට අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ කියන කතාව කවදාවත් කියන්න බෑ. ඒ කියන්නෙම නොදන්න කෙනෙක්මයි. ඒ නිසා පින්වතුනි ජීවිතේ අමුතු වෙලාවක් නෑ. අපි ගෙවන දවසේ අපිට හැම වෙලාවකම අවශ්‍ය කරන්නේ භාවනාව ගැන දැනුමත්, ඒ අරමුණේ සිහිය පිහිටවා ගැනීමත් කියන කාරණාව පමණයි. එහෙමනම් අරමුණේ සිහිය පිහිටවා ගන්න පුළුවන් නම් අපි අරමුණට සිහිය පිහිටවනවා. ඒ කියන්නේ අපි ආනාපාන සතිය නම් කරන්නේ අපි හුස්ම රැල්ලට සිහිය පිහිටවනවා. මෛත්‍රී භාවනාව නම් කරන්නේ මෛත්‍රී අරමුණට සිහිය පිහිටවාගෙන මෙත් වඩනවා. බුදුගුණ මනසිකාරය නම් කරන්නේ බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන උන්වහන්සේව ගුණ වශයෙන් මෙනෙහි කරනවා. ධම්මානුස්සති භාවනාව නම් කරන්නේ ධර්මයේ ගුණ වශයෙන් සිහි කරගෙන ඒ ධර්මයේ ගුණ මෙනෙහි කරනවා. සංඝානුස්සති භාවනාව නම් කරන්නේ ශ්‍රාවක සංඝයාව ගුණ වශයෙන් සිහි කරමින්, උන්වහන්සේලාව මෙනෙහි කරමින් උන්වහන්සේලාගේ ගුණ සිහි කරනවා. සීලානුස්සති භාවනාව අපේ සීලය ගැන මෙනෙහි කරනවා. තමන් රකින්න ගුණධර්ම, ඔබ ගිහි ශ්‍රාවකෙක් හැටියට නම් ජීවත් වෙන්නේ, ඔබ ගිහි ශ්‍රාවකයෙක්ගේ නිත්‍ය සීලේ පංච සීලේ පෝයෙට උපෝසතේ රකින්න. එතකොට තමන්ගේ සීලාදී ගුණධර්ම, මම මෙච්චර කාලයක් සීල් රකින්න කෙනෙක්, පුංචි වරදක් වුණත් මං සීලේ අලුත් කරගන්නවා, ආයතින් සංවරේ පිහිටනවා, කුඩා වරදේ පවා මං බය දකින්න කෙනෙක්, මං සීලයට ගරු කරන කෙනෙක්, මං මේ විදිහ සීලයක් රකින්න කෙනෙක් කියලා තමන්ගේ සීලේ සිහි කිරීම භාවනාවක්, සීලානුස්සතිය. ස්වාමින් වහන්සේලා, සාමණේර ස්වාමින් වහන්සේලා, සාමණේර දස සීලේ, උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් නම් උපසම්පදා සීලේ, මම මේ විදිහට පොයේ කර්ම කරමින්, ඇවැද්දෙසමින්, මගේ අඩුපාඩු හදාගෙන, මම මේ විදිහට ධර්ම මාර්ගයේ සීලය ගෞරවයෙන් යුක්තව ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා මෙනෙහි කිරීම භාවනාවක්. ඊළඟට ත්‍යාගානුස්සතිය. අපි දන් දෙනවා, අනුන්ට උදව් උපකාර කරනවා, පින් කරනවා,
අපි කරපු පින් සිහිකරන්න සිහිකරන්න පින බලවත් වෙනවා. ඒක භාවනාවක්. දැන් ඔන්න බලන්න සමාජය තුළ ඔබ අහලා ඇති සමහරු ඔය දුන්නොත් දුන්න ආයෝවා කියවන්න ඕනේ, ඔවා නිකන් කියවා කියෝ ඉන්න ඕනේ, ඔය වගේ කතා ඇහිලා ඇති. හැබැයි

මේක වැරදි විදිහට තේරුම් ගත්තට පස්සේ සමහරු හිතනවා දීපු දේවල් ගැන හිතන එක ලෝභකම මසුරුකම. ඒවා හිතන්න හොඳ නෑ කියලා. පිංගතුනි දීපු දේවල් ගැන හිතන්න හොඳ නැත්ති මෙන්න මේ විදිහට. මසුරු සිතෙන් හිතන්න හොඳ නෑ. අපරාධි දුන්නේ. අන්න එහෙම හිතනවනි සමහරු. දානයක් දීලා ගණන් හදනවා. මෙච්චර වියදම් වුණා මෙච්චර වියදම් වුණා කියලා ගාන හදලා එක පාට ගණන් ටික එකතු කරලා බලලා අම්මෝ මෙච්චර ගිහිල්ලා මාසයක් කන්න තිබ්බ සල්ලි අපරාදේ. අන්න එහෙමයි හිතන්න හොඳ නැත්තේ. බුදුරජාණන් වහන්සේ දීපු දානය ගැන හිතන්න අපිට පෙන්නුවේ කොච්චර ලාභයක්ද, මම මේ වගේ පිනක් කරගත්තා. අපිට මේ පිනේ ආනිසංස වශයෙන් හිතන්න පුළුවන්. අපි හිතමු අපි දන්නවා සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම සීයක් ආනිසංස ලැබෙන පිනක්. අන්න අපි සිහි කරනවා එක සතෙකුට ආහාර ටිකක් දුන්නොත් ආත්ම සීයක් ආනිසංස ලැබෙනවා. මං කොච්චර පිනක් කරගත්තද? දක්ඛිනාවි බංග සූත්‍රය දානි ගැන විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුස්සීලෙක් වුණත් මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත් අසරණ කුසගින්නෙන් ඉන්න මිනිස්සෙකුට අසරණකම ගැන හිතලා අනේ පව් බඩකින්නේ ඇති කියලා හිතලා අපි ආහාර ටිකක් දෙනවා. ආත්ම දාහක් ආනිසංස ලැබෙන පිනක්. ඊළඟට එයා මොන ආගමේ මොන දෘෂ්ටි දරාගෙන හිටියත් සිල්වත් ගුණවත් කියන්නේ කාටවත් හිංසාවක් නැති බොහොම ගුණධර්ම ඇති මෛත්‍රී සහගත ජීවිත ගත කරන කෙනෙක් නම් ඒ ගුණේ සලකලා අපි එයා මොන දෘෂ්ටිය දරාගෙන හිටියත් අපි යාට ආහාර ටිකක් දෙනවා. ආත්ම දසදහසක් ආනිසංස ලැබෙන පිනක්. ඊළඟට පෘතජ්ජන වුණත් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කර්ම කර්මඵල විශ්වාස කරන පින්පව් විශ්වාස කරන සිල්වත් කෙනෙක් ඉන්නවා. තාම මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි සිල්වත් ජීවිතයක් ගත කරනවා පින්පව් ගැන විශ්වාස කරන. අපි ගමු උපෝසත සීලයක් සමාදන් වෙන පෝයකට සීල් ගන්න උපාසක මහත්තයෙක්. අපි ආහාර වේලක් දෙනවා. අනේ පව් කියලා අපි එහෙම හිතලා දෙනවා. ඒ වගේම සීලේ ගැන හිතලා දෙනවා. අපි පෝය දවසට සිල් ඇත්තන්ට දානයක් දෙනවා. අපි හිතමු එක්කෙනෙක් කියලා. දැන් මේ පෙන්නන තනි පුද්ගලයෙක්. එක පුද්ගලයෙකුට ආහාර වේලක් දෙනවා සිල්වතෙකුට. ආත්ම ලක්ෂයක් ආනිසංස ලැබෙන පිනක් කියනවා. එතකොට බලන්න එක පුද්ගලයෙකුට ආහාර ටිකක් දුන්නොත් ආත්ම ලක්ෂයක් ආනිසංස ලැබෙන පිනක්. එතනින් එහා ආර්ය ශ්‍රාවකයන්ට සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අනන්ත යප්පමෙයයි කියන. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අනන්ත යප්පමෙයයි. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ආහාර වේලක් පූජා කරනවා. එහි විපාක අනන්ත යප්පමෙයයි. සකදාගාමි ඵලයේ ලැබපු කෙනෙක් අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනෙක් අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙක් අරහත්ත්වයේ පිණිස මාර්ගේ වඩන කෙනෙක් මහරහතන් වහන්සේ නමක් ඊළඟට පසේ බුදු කෙනෙක් බුදු කෙනෙක් ඔය විදිහට ආනිසංස ඉහළට ඉහළට පෞද්ගලික දාන 14ක් බුදුරජාන් වහන්සේ පෙන්වුවා. පින්වතුනි ඒ අතර කෙනෙකුගේ ධර්මාවබෝධයේ සිල්වත් ගුණවත්කම වැඩි වෙන්න වැඩි වෙන්න පිනේ ආනිසංස මහත්ඵලයි මහානිසංසයි. හැබැයි මතක තියාගන්න සතෙකුට දුන්නත් දුස්සීලේකුට දුන්නත් පින් සලකාගෙන කර්ම කර්මඵල විශ්වාසෙන් නම් අපි දන් දෙන්නේ. අපිට පිනක් නැතුව නෙමෙයි පිනක් තියෙනවා. ඒ නිසා ඔබට ලැබෙන හැම වෙලාවෙම සතෙකුට හරි ආහාර ටිකක් දෙන්න. ලොකෝ පින්කම් කරන්න මහා ධනවතෙක් නොවෙන්න පුළුවන්. පින්වතුනි ධනවතුන් පින්කම් කරනවම නෙමෙයි සල්ලි තිබ්බ පමණින් පින් ඔබ දැකලා ඇති ඕන තරම් කොච්චර ලෝභ මසුරු කාටවත් සේවකයෙකුට සලකන්නේ නැහැ. තමන් ළඟ ඉන්න කෙනෙකුට කන්න බොන්න දෙන්නේ නැහැ. තමන් කාලේ ඇඳලා ඉන්නෙත් නැහැ. කෝටි ගණන් සල්ලි තියෙන මහා මසුරු සිටුවරු වගේ ජීවත් වෙලා ඔහේ හිඟන්න වගේ මැරලා යන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මේ දානි ආනිසංස ලැබෙන්නේ තමන් සසරේ දන් දීපු විදිහට මතක තියාගන්න. ඒ නිසා දීපු දෙයට ලෝභ කරලා අපරාදි දුන්නේ කියලා ගණන් හද හද පසුතැවුනොත් දන් දීපු නිසා සසරේ ලැබෙනවා. හැබැයි දීපු දෙයට ලෝභ කරපු නිසා ඒවා භුක්ති විඳින්න පින ලැබෙන්නේ නැහැ බොහෝ දිනෙකට. ඔය වගේ හරි ලස්සන සිදුවීමක් තියෙනවා. අපි බුදුරජාන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්නකොට 80 කෝටියක් ධනය ඇති මහා ධන සිටුවරේ සැවැත් නුවර හිටපු අපුත්තක කියලා සිටුවරෙක් දරුවෝ හිටියේ නැහැ කවුරුත්. ඒ නිසා උට කිය අපුත්තක. මේ සිටුවරයා මැරුණා. දැන් ඔහොම කෙනෙක් කාත් කවුරුත් නැති දරුවෙක් නැති මිනිසෙක් මැරුණට පස්සේ ඔහුගේ දේපල ඔබ දන්නවා අද අපේ රටේ වගේ නම් රාජසන්තක වෙන මහා භාරකාරයකට අයිති වෙනවා. ඉස්සර රජුරුවන්ට අයිති වෙනවා අයිතිකාර

නැතිදේ. එතකොට රජ්ජුරුවන්ට තමයි දැම් මේ කෝටි ගානක් වස්තුව දේපල ඔක්කොම අයිති වුණේ රාජ සන්තක වුණා. කොසල් රජ්ජුරුවෝ උදේ ගිහිල්ලා ඔහු මැරුණ කියලා ආරංචි වුණා. මේ වස්තුව රාජ සන්තකයි කියලා දැනගත්තා. රජ්ජුරුවන්ගේ අමාත්‍යවරු කිව රජතුමනි හිතාගන්න බැරි වස්තුවා. රන් රිදී මුතු මැණික් කෝටි ගණනක් වස්තුව. රජ්ජුරුවොත් ගියා බලන්න පුදුම තරම් වස්තුවක් ගොඩ ගහගෙන හිටපු සිටුවරෙක්. හැබැයි පුදුම ජීවිතයක්, කරුමක්කාර ජීවිතයක්. කාලනේ ඇඳුමක් ඇඳලානේ හිඟන්නේක් වගේ ඉඳලා තියෙනවා තමන්ගේ සිටු මැදුරි දෙමව්පියන්ගෙන් ලැබිච්ච අර සිටු මැදුරි හිටියා හිඟන්නේක් වගේ කෝටි ගාණක් වස්තුව තියාගෙන හිටියා. කාලා ඇඳලා ජීවත් වුන්නේ තමන් සැප විඳිනේ. මෙලවට දෙයක්වත් නැහැ, පරලොවට කරගත්ත දෙයක්වත් නැහැ. රජ්ජුරුව මේ ගැන කල්පනා කරලා පුදුම මිනිහෙක් පුදුම ලෝභයෙක් මේනම් පෙර කර්මයක් වෙන්නේ නැති. ඔය කර්ම ගැන බුදුරජාණන් වහන්සේගේ මහල දැනගන්න පුළුවන් කියලා බුදුහාඳුරු මුණ ගැහෙන්න දවල් වරුවේ මේ අපුත්තක සිටුවරයාගේ දේපොළ රාජසන්තක කරලා කරත්තවල පටවල මාලිගාවේ ගබඩාවලට පිටත් කරලා රජ්ජුරුව එන ගමන් ජේතවනේට ආව බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන අහගෙන මෙයන්. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම මේ කලබලෙම වගේ අද මේ අපුත්තක කියලා මේ නගරේ හිටපු ධනවත් සිටුවරයෙක් මැරුණ 80 කෝටියක් රන් කහවණු කිව්. රිදී ආදී අනෙක් වස්තුව ගැන කවර කතාවක්ද? ඔහුට කාත් කවුරුත් නැතුව ඔහු මිය ගියා දේපොළ රාජසන්තක වුණා. ඒ කටයුතු කරලා මම මේ එන ගමන් කිව්. බුදුරජාණන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ප්‍රශ්නේ ඕක නෙමෙයි. මේ සිටුවරයා කාලා තියෙන්නේ කාඩි හොදී නිවුඩු හාලු හිඟන්න කනවා වගේ තමයි එක කාලා බීලා තියෙන්නේ. ඇඳුමක් හරියට ඇඳලා නැහැ. මිනිස්සු විසි කරලා දාලා තියෙන ඇඳලා ඉරිලා විසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන ඇවිල්ලා ඒවෙන් ඇඳුමක් හදාගෙන ඔහොම තමයි කිව ජීවත් වෙලා තියෙන්නේ. හිඟන්නෙක් වගේ ඉඳලා හිඟන්නෙක් වගේ කාලා ලස්සන්ට ඇඳලා කරලා ඉන්නේ නැතුව බොහෝම දුක්ඛිත ජීවිතයක් ගත කරලා මැරිලා ගිහිල්ලා අර වස්තුව රාජසන්තක වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඇයි මේ මෙච්චර වටින වස්තුවක් ලැබුණේ මොන වගේ පිනකටද? හැබැයි මේවා පරිහරණය කරන්න තරම් හිත නැඹුරුන් නැත්තේ මොන වගේ කර්මයකටද කියලා ඇහුවා. පෙර අකුසලයකට. සියල්ල දකින බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා සංසාරි පෙර ආත්ම ගානකට පෙර ඔහු කරපු කර්මයන්. බුදුරජාණන් වහන්සේ වදාළ, රජතුමනි, ඔය පෙර කර්ම විපාකයක් කිව ගෙව්වේ. මීට බොහෝ කාලයකට පෙර ඔය සිටුවරයා ඔය වගේම ධනවත් සිටුවරයෙක් හැටියට එදා ඉපදිලා හිටියා. බුද්ධ ශූන්‍ය කාලයක්. ඔබ දන්නවා බුද්ධ ශූන්‍ය කාලවල බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා දහම් දේශනා නෙමෙයි. ඒ කාලවල බුදුරු ලෝකෙ නැහැ. හැබැයි පසේ බුදුරු ලෝකෙ බුද්ධ ශූන්‍ය කාලවල පහළ වෙනවා. ඒ කාලේ තගර සිකී කියලා පසේ බුදු කෙනෙක් ලෝකෙ වැඩ හිටියා. මේ පසේ බුදුරජාණන් වහන්සේ හිමාලය වනය ආශ්‍රිත වැඩඉන්න මේ පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා සමහර දවස්වලට නගරෙ පිණ්ඩපාතය කරලා අහසින්ම අතුරුදහන් වෙලා වඩිනවා. ඉතින් ඔය අතරේ මේ සිටුවරයා බොහෝම ලෝභ මසුරු සිටුවරේ. කාටවත් සේවකයෙකුට මොකවත් දෙන්නෙත් නෑ. පුදුම ලෝභයි. කාටවත් උදව්වක් කරන්නේ ධනේ ගොඩ ගහගෙන ඉන්නවා. කොහොම ඉන්න අතරේ දවසක් තමන්ගේ සේවක පිරිසක් එක උදේ පාන්දර ගමනක් යන්න සාමාන්‍ය වෙලාවට පිටත්. ඒ කාලෙත් ඔය බමුණු නැගස් ශාස්ත්‍ර මේ වෙලාවල් තිති ඕවා බලාගෙන මේ වෙලාව නම් හොඳයි ගමනක් යන්න කියලා ඔන්න උදේ පාන්දර වැදගත් ගමනකට පිටත් වුණා. සේවකයෝද කීප දෙනෙකුත් එක්ක මේ ගමනේ පිටත් වෙලා යනකොට එදා අහසින් වැඩම කරපු තගර සිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ පාරක් දිගේ පිණ්ඩපාතේ වඩිනවා. තමන්ගේ ඉදිරියට මූණටම හම්බුණ හදිසි. මූණට මුණ ගැහුණාට පස්සේ හිස් පාත්‍රයක් අරන් පිණ්ඩපාතය යන මේ පසේ බුදුහාඳුරු මුණ ගැහුණාට පස්සේ ඒ කාලේ බමුණු මත, අදත් ඔය බමුණු මත විශ්වාස කරන අය ඉන්නවා, හම්බෝ මේ ඌ ඉස්සරහට මුණ ගැහුණේ මේ හිස් පාත්‍රයක් අරන් මේ ශ්‍රමණේ කියලා හිතුවා. හිතලා කමක් නෑ, ඉතින් අද මේ වැදගත් ගමනක් යන නිසා අද නම් මොනව හරි දෙයක් පූජා කරවනවා කියලා හිතට ආවා. හිතට ඇවිල්ලා අර පසේ බුදුරජාන් වහන්සේ මූණටම හම්බුණා. ඇහුවා නතර වෙලා, ස්වාමීනි කොහෙද මේ උදේ පාන්දරම? උන්වහන්සේ බොහෝම කරුණාවෙන් කියා හිටිය, පින්වත, පිණ්ඩපාතේ වඩිනවා. ඔබ වහන්සේට දානි ලැබුණද කියලා ඇහුවා. තාම නෑ කීවා. කෝ බලන්න කියලා පාත්‍රේ, අර සිවුරෙන් වහගෙන යන පාත්‍රේ මේ බැලුවා පාත්‍රේ තිබිලා. බලනකොට දානි හම්බෙලා නෑ.
ඒවිලේ කිව සාමිනී හෙමනං ඉති මේ උදේ පාන්දර හම්බුනේ ඔබහන්සේ අන්න අතනින් හැරිලා යනකොට මගේ සිටු

ඇදුර තියෙනවා. ඔබවහන්සේ මගේ නිවසට වඩින්. මං සේවකයෙක් යවලා ඔබවහන්සේට දානි ටිකක් පූජා කරවන්න ඔබවහන්සේ වඩින්න කියලා උන්වහන්සේව පිටත් කර පිටත් කළ සේවකයෙකුට කතා කළා කියෝ ඔබයි මන්ට දුවගෙන ගිහිල්ලා ගෙදර අයට මෙන්න මේ විදිහට කියන්න ඕනේ. ගෙදර තියෙන දෙයකින් හැන්දක් පාත්‍රයට බෙදලා යවන්න කියෝ. ආයි මේ ලොකු දානයක් දෙන්න නෙමෙයි හැන්දක් පාත්‍රයට බෙදන්න. සේවකයෙකුට කියලා සේවකයාව පිටත් කරා ඉක්මනට මේ පැත්තෙන් දුවලා ගිහිල්ලා පණවිඩේ කියලා එන්න කියලා. දැන් ගමන යන්නනේ. ඔහු පණවිඩේ කියලා පිරිසත් එක්ක මේ සිටුවරයා ගමන පිටත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ සාන්ත ගමනින් අර සිටු මැදුරට නිවසට වැඩියා. ගෙදර මිනිස්සුන්ට ඉහි මලක් පිපුණා වගේ. ඇයි මේ මිනිහා ගෙදර හිටියොත් කවදාවත් දානයක් දෙන්න විදිහක් නැහැ. මසුරුයි ලෝභයි කාටවත් දෙයක් දෙනවට කැමති නැහැ. අද ගෙදර නැති වෙලාව අනේ අපිට පින් කරගන්න පුළුවන් කියලා ආසනයක් පනවල ස්වාමීන් වැඩ ඉන්න කියලා ප්‍රණීත විදිහටම දානි සකස් කරා. ඇල්හාලි බත් වලින් ප්‍රණීත සූප ව්‍යංජනත් එක්ක දානි සකස් කරලා බොහෝම ගෞරවයෙන් පාත්‍රීට දානි පූජා කරා. උන්වහන්සේට ඇති තරම් දානි පූජා කරලා ඊට පස්සේ උන්වහන්සේ ගාථාවකින් පින් අනුමෝදන් කරලා උන්වහන්සේ වැඩියා. දැන් අර ගමන ගිහිල්ලා ආපහු හැරිලා පිරිසත් එක්ක වැඩ ටික කරගෙන උදේ පාන්දරම ආපහු එනකොට අර නිවසේ දානි හදන කන් ටික වෙලාවක් වැඩ ඉඳලා දානිත් පිළි අරගෙන ගාථාවකින් පින් අනුමෝදන් කරලා ආපහු වඩින මේ තගරසිකී කියන බුදුරජාණන් වහන්සේ පසේ බුදුහාමුදුරංග ආයිමත් හම්බුණා ආපහු වඩිනකොට. දැන් මගදී හම්බුණාට පස්සේ කතා කරා මේ ආ ස්වාමීනි ඔබවහන්සේ මගේ නිවසට වැඩියද එහෙමයි කිව්වා. ඔබවහන්සේට දානි ලැබුණද මේ මගේ ගෙදරින් දානි පූජා කරාද? ඔව් පින්වත කිව්වා. දානි පූජා කරායේ ඇත්ත බොහොම සද්ධාවේ. දැන් හිතට ආව මට බලන්න ඕන කියලා. අර මසුරුකම ලෝභකමත් එක්ක චර පූජා කරලා දන්නේ බලන්න ඕන කියලා. කෝ බලන්න ස්වාමීනි කියලා අර සිවුරෙන් වහගෙන යන පාත්‍රයේ සිවුර එහාට කරලා බැලුවා. සිවුරෙන් වහගෙන ඉන්න පාත්‍රයට බිල බැලුව බලනකොට ප්‍රණීත සූප ව්‍යංජනත් එක්ක ඇල්හාලි බත් වලින් සුවඳ මේ පාත්‍රයට පූජා කරලා තියෙන දාන ටික දැක්ක විතරයි කේන්ති ගියා. අන්න බලන්න මසුරුකම ලෝභකම දානයක් දීලා හිත පහදවා ගන්න බැරි මසුරු මේ සිටුවරයාගේ හැටි. හිතට තරහක් කේන්තියක් ආවා. මුකුත් කිව්වේ නැහැ ඒ වෙලේ. හොඳයි ස්වාමීන් එහෙනම් වඩින්න කියලා කේන්තියෙන් ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා බිරිඳට සේවිකාවන්ට කතා කරලා බැනගෙන ගියා. නුඹලට මං කිව්වේ තියෙන දෙයකින් හැන්දක් බෙදන්න කියලා. පාත්‍රයක් පිරෙන්න ප්‍රණීත විදියට දානි හදලා පූජා කරේ කාගෙන් අහලාද කියලා අනේ අර ගෙදර මිනිස්සුන්ට බැනලා හිත අපහදවාගෙන ආයි මගෙන් අහන්න නැතුව කිසිම විදිහකට මේ ගෙදරට කිසි කෙනෙකුට දානි හැන්දක් දෙන්න බෑ කියලා ඔන්න බැනවැදුණා. බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ එදා කොසල් රජුරවන්ට කියන රජතුමනි බොහෝ කාලයකට පෙර එදා ඔය සිටුවරයා ඒ දානි හැන්දක් හරි බෙදන්න කියලා හිත පහදවාගෙන දන් දුන්නේ පසේ බුදු කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි කියෝ. ඒ දන් දීපු පිනෙන් තමයි ඔය මහා සිටුවරයෙක් වෙලා ආත්ම ගානක් ඉපදීපදී ආවේ. දිව්‍ය ලෝකෙත් ඉපදුනා කියෝ. මනුස්ස ලෝකෙ උපන් ආත්ම ගණනාවක බොහෝ ධනවත් සිටුවරයෙක් හැටියට ඉපදුනේ ඇයි? පසේ බුදු කෙනෙකුට අනන්තයි අප්පමේයයි දාන ආනිසංස. දන් හැන්දක් හරි බෙදන්න කියලා හිත පහදවාගෙන ඒ වෙලාවේ සේවකෙක් පිටත් කරපු පින කියෝ. නමුත් රජතුමනි දීපු දාණයට ලෝභ කරා, මසුරු වුණා, දන් දීපු අයට බැනවැදුණා. ඒ අකුසල විපාකයෙන් කොයිතරම් සැප සම්පත් ලැබුණත් භුක්ති විඳින්න පින නෑ කියෝ. දිව්‍ය ලෝකෙ පහළ වුණත් දිව්‍ය සැප සම්පත් විඳින්න පින නෑ. අනිත් දෙවිවරු විනෝද වෙනවා, නන්දන උයනට යනවා, සතුටු වෙනවා, දිව්‍ය භෝජන දිව්‍ය සැප සම්පත් එක්ක සැපවත් ජීවිත ගත කරනවා. දෙව්ලොව ඉපදුනත් කොහේ පැත්තකට වෙලා හිටියා අර දිව්‍ය සැප සම්පත් භුක්ති විඳින්න පින නෑ. ටික දවසකින් චුත වෙලා පහළට වැටුණා. මනුස්ස ලෝකෙ ඉපදුනාම බොහොම ධනවත් සිටු පවුලක. හැබැයි හරියට ඇඳුමක් අඳින්නේ නැහැ, වැරහැලි ඇඳගෙන ඉන්නේ, හරියට කන්නේ නැහැ, බොහොම හිඟන්නෙක් වගේ ජීවිතයක් ගෙවනවා. ඔය වගේ ආත්ම ගානක් ආපු සංසාරේ එක ආත්මෙක දීපල වස්තුව වෙනුවෙන් සහෝදරයෙක්ගේ දරුවෙක්ව මැරුවා කියලා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින්න පෙර සසරේ කරපු කර්ම විපාක ඒවැ විපාකයක් බලවත් වෙලා ඒ වෙලේ කොසල් රජුර අහන ස්වාමිනී ඔහු දැන් කොහෙද ඉපදුනේ? බුදුරජාණන් වහන්සේ වදාළ ඔහු දැන් අපායේ කිවා. අර පෙර කරපු අකුසල් මේ ඔක්කොම බලවත් වෙලා මරණින් මත් දැන් අපායට වැටිලා. එතකොට බලන්න කෝටි ගණන් වස්තුව තිබුණත් දීපු දාණයට ලෝභ කරපු නිසා භුක්ති විඳින

ඉන්න පිනනෑ. ඔය වගේ මිනිස්සු අද නැද්ද කියලා බලන්න. සමහරු ඉන්නවා බැංකු පොත්වල තියෙනවා කෝටි ගණන් සල්ලි. හැබැයි කන්නේ නෑ. හරියට කෑමක් කාලා ජීවත් වෙන්නේ. හොඳ ගෙයක් දොරක් හදාගන්නේ. වාහනයක් ගන්න. හොඳ වාහනයක් පාවිච්චි කරගෙන සැපසේ ජීවත් වෙන්න පුළුවන් සේවකයෝ ඇතුව ඊළඟට තමන්ට හොඳට ගෙයක් දොරක් හදාගෙන කාලා බීලා තමනුත් ඒ ධනෙ භුක්ති විඳින ගමන් දුගී මගී යාචකයන්ට උදව්පකාර කරලා දම් පැන් දීලා සාසනය වෙනුවෙන් රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් නැති බැරි මිනිස්සුන්ට උදව්පකාර කරගෙන බොහෝ පින් කරගෙන ජීවත් වෙන්නේ නැති තරම් සල්ලි තියෙනවා. හැබැයි කාටවත් දෙයක් දෙන්නෙත් නැහැ, දන් දෙන්නෙත් නැහැ, පිනක් කරන්නෙත් නැහැ, තමන් කාලා බීලා ඉන්නෙත් නැහැ. සමහරු ඉන්නවා හොරෙන් එක එක්කෙනාගේ නම් වලට එක ඉඩම් අරන් දාලා. හතර වටේ තියෙන අක්කර 10 15 20 රට පුරා ඉඩම් අරන් දාලා තියෙනවා. කොහේ හරි තියෙන ගොඩ නැගිලි ඉඩම් වලට සල්ලි දාලා. බැංකු පොත්වල එක එක නම් වලින් බැංකු ගිණුම් ආරම්භ කරලා කෝටි ගණන් සල්ලි හංග හංග ඉන්නවා. මේවා දැනගනී කියලා හිඟන්නේක් වගේ ඉන්න එක්ක පරණ වාහනයක් තියාගෙන. කන්නෙත් නැහැ. සේවකේකුත් නැහැ, කාත් කවුරුත් නැහැ, සලකන්න කෙනෙක් නැහැ. හිඟන්නේක් වගේ ඉඳලා හිටි ගමන් මැරිලා යනවා. අර වස්තුව, දීපල, කෝටි ගාණක් වස්තුව රාජසන්තක වෙනවා. එක්ක හොරෙක් අයිති කරගන්නවා. ඔය වගේ මිනිස් ඕන තරම් ඉන්නවා. දීපු දාණයට ලෝභ කරලා, මසුරු කරලා, බැනලා, නිඳා කරලා අන්න ඒවැ විපාක සසරේ නැහැටි. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, අපි මේ ඉන්නේ අපායක නෙමෙයි. අපි මේ ඉන්නේ manuss ලෝකෙ. සුගතියක ඉන්නේ. ඒ නිසා සුගතියක ජීවත් වෙනවා නම් තමන්ට යමක් තියෙන කෙනෙක් නම් තමන්ට අපේ පෙර පින්පව් අනුව තමයි අපිට ලැබීම තීරණය වෙන්නේ. ඒක බුදුහාඳුරු පෙන්නවා දක්ඛිනා විභංග සූත්‍රේ වගේ දේශනාවල, චුල්ලකම්ම විභංග සූත්‍ර වගේ දේශනාවල කෙනෙක් පොහොසත් වෙනවා, කෙනෙක් දුප්පත් වෙනවා, කෙනෙක් උත්සාහයෙන් දියුණු වෙනවා, කෙනෙක් කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න බෑ. උත්සාහය, වීරිය, නුවණ වගේම පෙර පින්පව්, පෙර සසරේ කරපු කුසල් අකුසල් මේවට බලපානවා. සමහරු ඉන්නවා මහා උගත්තු, ජීවිත කාලෙම ඉගෙනගෙන බොහොම බුද්ධිමත් මිනිස්සු. ව්‍යාපාර දැනුම හැම දෙයක්ම තියෙනවා. හැබැයි මොන දේ පටන් ගන්න ගියත් කඩාගෙන වැටෙනවා. මොනවා හරි ප්‍රශ්න, සේවක ප්‍රශ්න, මොනවා හරි කුගින්නකට හරි අහු වෙනවා, ගං වතුරකට අහු වෙනවා. තමන්ගේ මොනවා හරි තියෙන සම්පත්, ධන දහන්නේ සත්තු කාලා හරි ස්වභාවික විපතකින් හරි විනාශ වෙනවා. මහපාරට හිඟමනට වැටෙනවා. මොන දේ කරන්න ගියත් හරියන්නේ පෙර කර්ම විපාක. සමහර අය ඉන්නවා උගත්කමක් නැති වුණත්, දැනුම නැති වුණත් ඉක්මනින් දියුණු වෙනවා. පෙර සසරේ පින් තියන අය නොසිතන විදිහට බලාගෙන ඉන්නදී එක සතියේ මාසෙන් නොසිතන විදිහට තමන් හිතන හිතන විදිහට ධන දහන්නේ සම්පත් වස්තුව දියුණුව ලැබෙනවා මිනිස්සුන්ට. මේ හැම දෙයක්ම එක පෙර සසරේ කරපු පින්පව්වල විපාක අපි පස්සෙන් එනවා. ඒ නිසා පින්වතුනි පොළුවන් තරම් පින් කරන්න, දන් දෙන්න, අතහැරීම ත්‍යාග සම්පත්තිය සසරි පුරුදු කරගන්න. ඔබ යම්කිසි ධනයක් ඔබේ උත්සාහයෙන් වීරියෙන් ඔබ රසාවක් කරලා ව්‍යාපාරයක් කරලා ඔබ දියුණු වෙච්ච කෙනෙක් නම් ඒ දියුණුව වගේම ඒ ධනය භුක්ති විඳින්නත් පෙර පින තියෙන්න ඕන මතක තියාගන්න. ඔබට ධන දහන්නේ සැප සම්පත් තිබිලා ඔබ හිඟන්නේක් වගේ ජීවත් වෙනවා නම් ඒක කර්ම විපාකයක්මයි. ඒ නිසා මෙලව සැප විඳින්නත්, පරලව එහි විපාක ලබන්නත්, සංසාරේ නිවන පිණිසේ පින බලවත් කරගන්නත් පෙර පිනම සසර පුරුදු කරපු ඒ පුණ්‍ය ශක්තියම තමන්ට බලවත් වෙන්නට ඕන. ඒ නිසා මතක තියාගන්න, අපි මේ ඉන්නේ අපායක නෙමෙයි. අපි ඉන්නේ පෙරේත ලෝකෙකත් නෙමෙයි. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලබලා පෙරේතයෝ විදිහට ජීවත් වෙන්න එපා. වැරැහැලි ඇඳගෙන තමන්ට ඇඳුමක් නැතුව නෙමෙයි සමහරු. එකම ඇඳුම, ඇඳුම් තියෙනවා අල්මාරි එක්ක පුරවගෙන ඉන්නවා, අඳින්නේ නැහැ. ඒවා එහෙම එක්ක කාව කහලා ගිහිල්ලා නිකම්ම පුස්සල්ලලා. හොඳ ඇඳුම් තියෙනවා හැමදාම එකම ඇඳුම ඇඳගෙන ඒකෙම දැලිකුණු පිහදාගෙන නාන්නේ නැහැ, පිරිසිදු වෙන්නේ නැහැ, හොඳ ලස්සනට ඇඳුමක් ඇඳලා ජීවත් වෙන්නේ. ගෙදර කන්න බොන්න ඕන තරම් දීපල තියෙනවා, සල්ලි තියෙනවා, ඒත් කන්නේ බොන්නේ නැහැ, පිනක් දහමක් කරන්නේ නැහැ. ඒවා කර්ම විපාක, ඒ අකුසල විපාක. මතක තියාග. සමහරෙකුට හිතෙන්න පුළුවන් අරපිරිමැස්ම කියලා. ඒ අරපිරිමැස්මනේ ඒ කුණුකම, කර්ම විපාක. ඒ නිසා පින්වතුනි manuss ලෝකේ ජීවත් වෙනවා නම් manussෙක් විදිහට සුගතියක ඉන්න විදිහට ජීවත් වෙන මේ පෙර පිනක් සුගතියක ඉපදිලා ඉන්නේ, පෙරේත ලෝකෙක නෙමෙයි. ඒක හොඳට

තේරුම් අරගෙන මනුස්සලෝකෙ මනුස්සයෙක් විදිහට සතුටි ජීවත්වෙන්. උත්සාහයෙන් වීරියෙන් දියුණුවෙන්න. බලන්න බුදුරජාන් වහන්සේ ව්‍යග්ග පජ්ජ සූට්‍ය වගේ දේශනාවල පෙන්වා උට්ටාන සම්පදා උත්සාහයෙන් දියුණු වෙන හැටි. තමන් රැකියාවක් වේවා ව්‍යාපාරික වේවා දියුණුව කරා යන හැටි. ආරක්ක සම්පදා තමන්ගේ ව්‍යාපාර ධනය මේවා ආරක්ෂා කරගන්න හැටි. ඊළඟට සමජීවි කතා ආදායමට ගැලපෙන වියදන් රටාවක් එක ජීවිතේ සතුටින් ජීවත් වෙන හැටි. ආදායමට අනුව ජීවිතේ පුරුදු කරගන්න. එහෙම ජීවත් වෙන්න දක්ෂ වෙන්න. බොහෝ වෙලාවට අපි ගමු කෙනෙක් ඉන්නවා කෝටිපතියේ. එයාට ඊරිසියා කළ වැඩක් නැහැ. ඒ සසරි දන් දීපු කෙනෙක්. සමහර ලාවට එයා කෑම කන්නේ රටේ සුපිරිම හෝටලයකින් වෙන්න පුළුවන්. යන්නේ කෝටි 6-7ක වාහනයක වෙන්න පුළුවන්. එයා එක කෑම වේලකට අපි ගමු 50,000 ලක්ෂ වියදම් කරන මිනිස්සු ඉන්නවා. කෙනෙකුට ඒ දිහා බලලා සාප කරන්න හිතෙනවා නම් හිතේ ඉරිසියාවක් උපදිනවා නම් ඒක ඔහුගේ ප්‍රශ්නයක් නෙමෙයි ඔබේ ප්‍රශ්නයක්. ඔබේ තියෙන ඉරිසියාව, ඔබේ හිතේ තියෙන කුහකකම ඔබ තවත් පහලට වැටෙනවා මිසක් ඔබට කවදාවත් දියුණුව කරා යන්න බෑ. ඒ ඔහුගේ පින. හැබැයි ඔහු හොරා කාලා වංචා කළා, මොනවා හරි වැරදි වැඩ කරලා, පගාරගෙන දුරාචාරයෙන් හම්බ කරගත්ත දෙයකින් නම් එහෙම ජීවත් වෙන්නේ. ඒක විපාකෙත් ඔහු අරගෙන යයි. මේ ඉන්න ටික කාලෙ ඔහු අනුන්ගේ සල්ලි වලින් වැජබිලා හිටියට සසරීව ගෙවාගෙන කල්ප ගණන් දුක් විඳ විඳයයි. ඒ නිසා කවදාවත් තියෙන කෙනෙක් දැකලා ඊරිසියා කරන්න එපා. ඒ එයා සසරි පින් කරපු නිසා. තමනුත් උත්සාහයෙන් වීරියෙන් පින් කරන්, දන් දෙන්න, දියුණුව කරා යන්න වීරිය ඇති කරගන්න. නැති බැරි අයට උදව් කරන්න, පින් කරන්න. අන්න ඒ නිසා කෙනෙකුට දන් දීපු කෙනෙකුට තමන් කරපු පින් සිහි කර කර භාවනාවක් කරන්න පුළුවන්. අද අපි කතා කරේ භාවනාව. ඒකට ධර්මයේ කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව. මම මේ විදිහට පින් කරපු කෙනෙක්, මම මේ විදිහට දන් දීලා තියෙනවා, මගේ ජීවිතේ මම මේ වගේ නැති පැරි අයට උදව්පකාර කරා, මම මේ තරම් පින් කරගත්තා කියලා කරපු පින් සිහි කර කර භාවනා කරන්න. ඒක භාවනාවක්. කොච්චර ලාභයක්ද, මම මෙහෙම දන් දුන්නා, මම මේ වගේ පින්කම් කරා, මගේ ජීවිතේ මම මහා පින් කරගත්ත කෙනෙක් කියලා කරපු පින් සිහි කරන්න සිහි කරන්න පින බලවත් වෙනවා. ත්‍යාගානුස්සති භාවනාව. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ නිතර සිහි කළ යුතු බුද්ධානුස්සතිය බුදුගුණ සිහි කිරීම, ධර්මයේ ගුණ සිහි කිරීම ධම්මානුස්සති භාවනාව, නිතර සංඝ ගුණ සිහි කිරීම සංඝානුස්සති භාවනාව, නිතර තමන්ගේ සීලාදී ගුණධර්ම සිහි කරමින් කරන භාවනාව සීලානුස්සති භාවනාව, ඊළඟට ත්‍යාග සම්පත්තිය කරපු පින්කම් සිහි කර කර කරන භාවනාව ත්‍යාගානුස්සතිය, ඊට අමතරව තමන් වඩපු සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තමන් තුළ තියෙන මේ ගුණධර්ම සිහි කරමින් සුගතියේ හිත පිහිටවාගෙන හිත වඩන දේවතානුස්සති භාවනාව, මේ වගේ භාවනා ගොඩාක් බුදුරජාන් වහන්සේ පෙන්වුවා. අපිට හැම ඉරියව්වකින්ම උදේ නැගිටපු වෙලාවේ ඉඳන් බුදුගුණ සිහි කරමින් දවස පටන් ගන්න. උදේ නැගිටපු ගමන් පුරුදු වෙන්න උදේ පාන්දර බුදුගුණ සිහි කරලා. අර මෝර පිරිතේ තියෙන ගාථාව දවසේ උදේ හවස සිහි කරක්. උදේචයන් චක්කුමායේක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප බහසෝ තන් තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං. අද උදෑසනින් සූර්යාලෝකේ ලෝකෙට පහළ වෙනවා, ඉර උදා වෙනවා, රන්වන් රැස් විහිදුණා, ආලෝකේ පහළ වෙනවා. අද දවස පුරා මට මේ සූර්යාලෝකයත් එක්ක අද මං ගොඩාක් වැඩවල අද දවසියේ දෙනවා. ගමන් බිමන් ඇති, රස්සාවට යන්න ඇති, වැඩ කරන්න ඇති, දරුවන්ගේ වැඩ ඇති, බොහෝ වැඩ ඇති ඔබට ජීවිතේ. අද දවස පුරාම මට කිසිම කරදරයක් විපතක් කනතුරක් නොවේවා කියලා තමන් තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරන. යේ බ්‍රාහ්මණා වේද ගුහ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා ඒ ආරක්ෂාව පිහිටන්. මේ විශ්වයේ පහළ වෙච්ච යම්තාක් බුදුරු ඇද්දේ සියලු බුදුරුන්ට මගේ නමස්කාරයම වේවා කියලා බුදුරු සිහි කළා. උදේ පාන්දරින් හිතින් වන්දනා කරන තේච මං පාලයන්තු, ඒ බුදුවරුන්ගේ බුද්ධ ශක්තියෙන් මා වද දවස පුරාම ආරක්ෂා වේවා කියලා තමන් තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරනවා. නමත්තු බුද්ධානං, මේ විශ්වයේ පහළ වූ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධියා, ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරයම වේවා. නමෝ විමුක්තානං,
විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මගේ නමස්කාර වේවා. නමෝ විමුක්තියයි විමුක්ති මාර්ගයෙන් නිවන් මඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයට මගේ නමස්කාරය වේවා කියලා උදේ පාන්දර බුදු ගුණ සිහි කරලා ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගෙන දවසේ වැඩ පටන් ගන්න. දවස පුරා කරන හැම වැඩක් තුලම සිහිය පවත්තන්න සම්පජන්ණයෙන් ඉන්න. හිතට අකුසල් ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා. හොඳ සිහියෙන් හිත රැකගන්න. හැම වෙලාවෙම මෛත්‍රිය තුල බුදු ගුණ මනසිකාරය තුල ධර්මීය ගුණ සිහි කිරීම තුල හිත රැකගෙන දවස ගත කරන්. ආයි භාවනා කරන්න 아무තු වෙලාවක් ඕනේ නැහැ. දවසම භාවනාව හිතේ වැඩෙනවා. හවස නිදා ගන්න යනකොට ඉර බැහැගෙන යනකොට හරියට නම් දේශනාවේ තියෙන ඉර බහිනකොට කියන ගාතාව අඩුගානේ නින්දට යනකොට හරි හවසට සිහි කරනවා අපේචයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහරේ මුරත්ති. ඉර බැස යනවා. අන්ධකාරය ඇති වෙනවා. ආලෝකෙ නැති වෙලා සූර්යාලෝකේ රන්වන් රැස් විහිදිච්ච ආලෝකෙ පහල කරපු සූර්යා බැස යනවා. අද රාත්‍රී කාලේ මට කරදරයක් විපතක් අනතුරක් නොවේවා කියලා සිහි කළ අදිෂ්ඨාන කරගන්න. ඒ අදිෂ්ඨාන කරලා හිතෙන් මෙනෙහි කරනවා නමත්තු බුද්ධානන් නමත්තු බෝධියා නමෝ විමුක්තානන් නමෝ විමුක්ත. අර ගාතාවම ඊ බ්‍රාහ්මනා වේද ගුහ සබ්බ ධම්මේ මේ විශ්වයේ පහළ වූ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට ඒ බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මාව ආරක්ෂා වේවා. අද රාත්‍රී කාලේ පුරා තේජ මං පාලයන්තු. හවසට සිහි කරනවා සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. ඒ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විශ්වයේ පහළ වෙච්ච සියලු ඒ ආර්යයන් වහන්සේලාට මගේ නමස්කාර වේවා. උන්වහන්සේලාගේ ඒ උතුම් නිවන් මගට බුදුරු පෙන්නලා දෙනේ නිවන් මගට මගේ නමස්කාර වේවා කියලා සිහි කරලා රාත්‍රී නින්දට යනවා. නින්දට යනකම් මෛත්‍රී වඩන් බුදු ගුණ සිහි කරන් බලන්න දවසම කොච්චරනම් හිත රැකීලාද, ධර්මයේ තුල කොච්චර හිත පිහිටනවද. තේ නිසා පිංගතුනි දවසින් දවස මොහොතින් මොහොත ෂණින් ෂණි මරණේ කරා යන අපේ ජීවිතයේ තුල අපි දන්නේ නැහැ මොන වගේ කරදරයක් මොන වගේ විපතක් මොන වගේ දෙයකට අපි මුහුණ දෙයිද. අපි ඉන්නේ ලෝකේ විශාල විපත් කරදර ගොඩක් මැද්දේ. අද ලෝකේ බලව රටවල් මේ ව්‍යසනිය නිසා අන්ත අසරණ වෙලා ලක්ෂ ගණන් මිනිස්සු මේ වෙනකොට ලෝකේ මිය ගිහිල්ලා විශාල පිරිසක් රෝහල්වල දැඩි සත්කාර ඒකකවල මේ වසංගතයත් එක්ක හුස්ම ගන්න බැරුව මැෂින් වලින් කොච්චර කී දෙනෙක් ජීවිතේ දුක් විඳිනවද. තව බොහෝ දෙනෙක් මේ රෝගේ ගොදුරු බවට පත් වෙලා අපි දන්නේ නැහැ අනාගතේ ස්වභාවික විපත් වියසන ගම් වතුර නායාම් භූමිකම්පා සුලිසුලම් කුණාටු අනතුරු විපත් කොච්චරනම් අපේ ජීවිතවලට කැරකි කැරකිනවද. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ ওই අනතුරු වලින් විපත් වලින් වසංගත වලින් කරදර වලින් බේරිලා යන්තම් හරි අවුරුදු 60 70ක් 80ක් ජීවත් වෙනවා කියන්නේ පුදුම ආශ්චර්යයක්. මැරෙන්න තියෙන අවස්ථාවල් ගැන සිහි කර මරණ සතියත් භාවනාවක් මතක තියාගන්න. කෙනෙක් මරණ සතිය වඩනවා නම් අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න හිත අප්‍රමාදී පිහිටනවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ මරණ සති භාවනාව පෙන්වේ මහණෙනි අප්‍රමාදී භාවයේ පිණිස උපකාර වෙන යම්තාක් භාවනාවක් නැද්ද. ඒ සියල්ල අතරින් මරණ සතියම අග්‍රයි කියෝ. මරණ සති භාවනාව තරම් අප්‍රමාදීව ධර්මාවබෝධයට උපකාර වෙන වෙනත් භාවනාවක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා පෙන්වේ. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතන් හැම වෙලාවෙම සිහි කරන් තමන් ජීවිතයේ ගෙවපු ආකාරي ජීවිතේ තමන්ට වෙච්ච කරදර විපත් 99න් බේරිච්ච අවස්ථා ඕන තරම් ජීවිතේ ඇති. ඒ අතර සිහි කරන්න දැන් මම මැරුණොත් කොහේ යයිද. අපි කවුරුත් දරාගෙන ඉන්නේ මරණය උරුම කරගත් ජීවිතයක්. ගෙවෙන හැම මොහොතක්ම හැම දවසක්ම හැම රැයක් දවාලක්ම දින සති මාස මරණයට අපි ලං වෙනවා. අපි දන්නේ නැහැ කවදා කොයි විදියට මොන වගේ විපතකින් අපි මැරෙයිද. අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව සීලාදී ගුණ ධර්ම රකින්න භාවනාවක හිත පිහිටවා ගන්න හිත රැක ගන්න කෙලෙස් වලින් හිත යට වෙන්න දෙන්න එපා. කිසිම කෙනෙකුට වචනකින්වත් හිංසාවක් පීඩාවක් කරන්න එපා. විශේෂයෙන් ඉරිසියාව කුහකකම පුදුම විදියට සමාජ මිනිස්සු අතර වැඩි වෙගෙන යනවා. කෙනෙක් දිහා බලලා අනුන්ට ඉරිසියා කරනේ අනුන්ට සාප කරනේවා අනුන්ගේ දේවල් වලට ලෝභ කිරීම ඒකට ධර්මයේ කියන අභිජ්ජාව. අනුන්ගේ දේවල් වලට ආසා කරන ලෝභ කරනවා මසුරු වෙනවා. ඒවත් එක්ක නොයේක් සැලසුම් කරනවා. අනුන් නැති කරන්න
විනාස කරන්න අනුන්ගේ දේවල් වලට කොච්චර මිනිස්සු හිතේ මේ පහස් සිතුවිලි ඔබ විනාශයේ කරා රැගෙන යනවා මිසක් ඔබ

කිසිම පිහිටක් පිළිසරණක් නෑ. ඒ නිසා දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන කෙනෙක් වෙන්න නම් මෛත්‍රී සිතම වඩන්, සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරගන්න, මෙත්තා, මිත්‍රත්වය, මෛත්‍රිය, කරුණාව, කෙනෙක්ගේ දුකකදී හිත උණු වෙන ගතිය, අනේ පව් කියලා උදව්වක් කරන්න හිත නැඹුරු වෙන, කෙනෙකුට පිහිට වෙන මනසක් ඇති කරගන්න. මුදිතාව අමාරු දෙයක්, හැබැයි පුරුදු කරගන්න. ඉරිසියා නොකිරීම, කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වීම, මුදිතාව, උපේක්ෂාව, කර්ම කර්මඵල ගැන සිහි කරලා. මේ හැම කෙනාම කර්මයේ දායාද කරගත්ත, කර්මයේ උප්පත්තිය කරගත්ත පිරිසක් කියලා මෙනෙහි කරලා අවබෝධයෙන් මධ්‍යස්ථ හිතක් පුරුදු කරගන්න. ඔන්න ඔය සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ජීවිතේ පුරුදු කරගෙන ධර්මානුකූලව ජීවිතේ පුරුදු කරගන්න දක්ෂ වෙන්න. එහෙමනම් ඔබ හැම දිනාටම අපි හදවතින් ආශිර්වාද කරනවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දවසින් දවස, මොහොතින් මොහොත, ෂණෙන් ෂණේ මරණය කරා ලඟ වෙනවා. අපි දන්නේ නැහැ කවදා, කොතන, කොයි මොහොත ජීවිතේ මරණයට පත්වෙයිද, අවසන් වෙයිද. ඒ නිසා අප්‍රමාදී වෙන්න ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා

0: දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සියත බණ මඩුව, සියත බණ මඩුව.
2: දෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ.

0: and upgrade, 20 and upgrade.
1: Alut song ekakda?
0: Nah, then Singer King Asus HP Dell Acer MSI laptops ka na monthly installment ka 20,000 vitarai. So, 20 and upgrade.
2: Upgrade venna laptops ka na. Singer ekata adamai.
3: America eksa janapadaya, eksa rajadhaniya, Italy, Australia, Nova Zealand, Singapore wage ratawal 17kata me yawana ape Alumix.
4: Aluminium ona taram. Alumix nam istha.
5: Obata avashyama mohoteedi visheshajna taakshanika sahaya samagin gamana break nokara yanna. LOLC General Insurance We Help.
6: Business වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න Pick Me Truck තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ business එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම book කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න Pick Me Truck book කරන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet.
8: Siri board samajikayan sadaha Cargill's food city within megawattam gold is supreme chicken sausages itiri rupiyal 320 flora fat spread itiri rupiyal 225 manchi super cream cracker itiri rupiyal 50 glow guard toothpaste itiri rupiyal 110 Cargill's food city

0: දෙදහස් විසි පහවසර SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132277.
4: NLP හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලන්න.
5: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
6: Coco Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාස ඕනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න, බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: ගන්න ලයිසන් එක. එතෙන්දි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: හරිනේ, හරිනේ, දැන් අමාරුව.
8: බයිස්කේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නේ. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට

0: Good morning. දවලාඋදේ 8 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: क्या था टॉप स्टोरी
1: पिलियन दले वेटी तभी मार्क पिलियन दले वीरसिंह मावत प्रदेश से दी वेटी तभी मार्क सिद्धुति बनवा ये बोरलेस के बो पुलिस थाने ले लेता हरिन विसेन अध पेरोवरुए सिद्धुकले बाद्रावे बैठले मार कातर तुरती සැකකරුවන් පොලිස් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තැබීම සිදු කළා. එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. මේ අතර පානදුර හිරණ රුග්ගහතොට ප්‍රදේශ

0: දී අයිස් මාද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 716ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින්. දැන් විදෙස් පුවතක්. ඉරානයට අකණ්ඩව ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකාවට අමතක කළ නොහැකි පාඩමක් උගන්වන බව ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දෙරට අතර අවබෝධතා ගිවිසුම අවස්ථා කිහිපයකදී උල්ලංඝන වීම පිළිබඳ චෝදනා කරමින්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන නොමැති කිසිදු ගිවිසුමකට මේ ඉදිරියට සහභාගී නොවන බවයි මොජ්තබා කමේනි පැවසුවේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178866 Rajya Bankwaka Surakshita Bhavaya Ihalama Rakavarane Samagin Sthavara Tempatu Sadaha Ihalama Poliya RDB Bankwen

එවන්න දෙයක් නැහැ ඉතින්. මං යවිත් ඉන්නේ. හැබැයි ඉතින් එහෙම වුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Good morning. වෙලාව උදේ 8 විනාඩි 9ක් වෙද්දී මට මෙහෙම දෙයක් කියන්න හිතෙනවා. අද ඉරිදා වෙද්දී අපි කනෙක්ට ඔයා කැමති නෑනේ ඔයාට කවුරු හරි කැත විදිහට කතා කරනවට, disrespectful විදිහට, එහෙමත් නැත්නම් ඔයාව uncomfortable වෙන විදිහට. ඒ වගේම තමයි අපි මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දී හැමෝටම ගරුත්වයක් දීලා කතා කරන්න ඕනේ. ඔයා යාට අකමැති වෙන්නත් පුළුවන්, කැමති වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා දැනගන්න ඕනේ ඔයාගේ qualities එක ජීවත් වෙන්න. ඒ වගේම තමයි තව දේවල් කතා කරන්න තියෙන. චුට්ටි චුට්ට කතා කරමු නේද? කමක් නැහැ, උදේ 11 වෙනකම් මම ඔයත් එක්ක ඉන්නවා. මේ පැත්තට message එකක් දාලා තියන්න, හරිද?

ඔබේ වට්සප් නම්බර් එක තවට මතක් කරගන්න නේද? 0711 982 984ට තමයි. ඔය සියත හංගගෙන නම් ඉන්නේ. මේ පැත්තට මැසේජ් එකක් එවන්න. එතකොට මට පුළුවන් මේ හැන ලස්සන සින්දුවලට ඔයාව, ඔයාගේ යාළුවන්ව, පවුලේ කට්ටියව ගොඩක් ආදරෙන් එකතු කරගන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදේශ දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6

0: ගෝමිණි, කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, number 221, Dharmapala Mawatha Kolamba 7.
3: 20 and upgrade.
4: Alut song ekakda?
3: Nah, then singer king Asus HP Dell Acer MSI laptops ganna monthly installment ekak 20000ak vitarai. So, 20 and upgrade.
4: Upgrade wenna laptops ganna singer ekata adama enna.
1: Sri Lankawe prathama wadawata Rhino roofing wedin handunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within Hadunwa Dena Rhino Premier Roofing Sheet. Petrister Sandha, Dhatunai Anuhaya Amata.
5: Ubata Avashyama Mohote Di Visheshajna Takshanika Sahaya Samagin Gamana Break No Karayanna. LOLC General Insurance, We Help.

0: Anunna na sudu kontigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

යාලෝ දෙනෙක් තුන් දෙනෙක් ඉන්නෝ මේ සින්දුවට විතරක් මට ඉක්මනටම එකතු කරගන්න ඕන. උදෑටයි විනාඩි 25ක් වෙද්දී මැසේජ් එකක් යවලා තියෙනවා. නංගි ඉන්නෝ මෙහෙට වෙලා. ගුඩ් මෝර්නින් විෂ්මි, මාවත් එකතු කරගන්න. අනිත් අය නම් තාම නිදිලු. ඒ කට්ටියවත් හිමීට නැගිටවන්න. හැබැයි අද නිවාඩුවනේ, චුට්ටක් නිදාගන්නත් දෙන්න. ඔයා අපි වහගෙන ඉන්නේනේ. Thank you, Janaki.

11 වෙනකන් ඉන්නවද කියලා අහලා තියෙනවා. Good morning කියලාත් කියලා තියෙනවා. Good morning. ඔයාගේ නමත් කියන්නකෝ අනේ. පුරුදු DP එකක්. නම කියන්න බලන්න. ඔයාවත් මේ සින්දුවට ආදරෙන් එකතු කරගන්න ඕයි ඉතින්.

එහෙන් ස්පේන් ආජෙන්ටින මේ කට්ටිය රෙඩි වෙලා ඉන්නවනේ ඉතින් ෆීෆා වර්ල්ඩ් කප් එකට. එතකොට අපේ ලංකාවෙන් අපේ නදීගේ පුතත් ඔන්න අද ෆුට්බෝල් මැච් එකකට ගිහින් ඉන්නවා. ගුඩ් මෝර්නින් නදී. පිළියන්දල නදී තමයි අපිට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. මාවත් එකතු කරගන්නලු. අද පිළියන්දල සෙන්ට්‍රල් එකේ අnder 16 පුතාලට ෆුට්බෝල් මැච් එකක් තියෙනවා. බේරුවල ගිහිල්ලු ඉන්න ඉතින් පුතාලාගේ යාළුවෝයි පුතාලා කට්ටියයි. ඉතින් ඔන්න මම විෂ් කරනවා අපේ ලකිඳු පුතාට හොඳ ගෝල් එකක් ගන්න ලැබෙන්න කියලා. හරිද? සන්තේ

ඉරිද කියලා නෑ නේ දිතේ. මං වගේම තමයි හැමදාම වැඩ කරන කෙනෙක්. පිළියන්දල ඔබෙල් එකේ අපේ තිලක් තෙන්නකොන් මැසජ් එකක් දාලා තියෙනවා. අදත් මා වහගෙන සිය තහගෙන වැඩලු. වැරදික ලස්සන්ට හොඳට කරගන්න ඕනේ තිලක්. පුළුවන් හැම වෙලේම සිය තහන් ඉදලා මෙහෙම මැසජ් එකක් එවනවට thank you.

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: ඕකේ.
3: රෙස්ට්.
4: රෙස්ටින්.
3: රෙස්ටින් වගේ આવත් තියෙනක ඉවරයිනේ.
0: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක

0: අඩුයි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමනේ.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් within දැන් ලබාගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
14: හිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාම අපේ කිරිසන් නාමයයි
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3 රෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙතින්
3: LLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: තොරතුරක් ලැබල තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24-25 දවස්වල
7: මනස්ගාතද
8: වම් නකර
6: සෝරි සර්
9: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
10: London prison break. Nuwara bokam barudi.
11: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් with news
10: pub london prison break නුවර බෝගම් බරදී
11: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
10: විමසීම් 0756336
11: Organizers and media partners.
10: Global events. CFM.

මන් අතර වුණේ පිළියන්දලින්නේ. මම දැන් යන්න හදන්නේ කළුතරට. කළුතර ඉන්නවා අපේ නිමාෂා. අපි වහගෙන දන්නවද නිමාෂා, මගේ නමෙත් තේනවා නිමාෂා කියලා කෑල්ලක්. මම විශ්මි නිමාෂා. ඔයා මොන නිමාෂාද කියන්න බලන්න. ඔන්න ඔයාව මේ සෝන් එකට එකතු කරගන්නා වගේම තමයි අපේ දයානි. Good morning. ඔන්න ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්න.

0: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.

0: දහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමෙන් මවකමෙන්
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
2: අද කෑමක නම් කෑම රසටම තිබුණා
3: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
4: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
1: අපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
8: සියත සතිය.

අපි ආයේ හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. අනුරුද්ධ අපිට මැසේජ් කරලා තියෙනවා වගේම ඔයත් මැසේජ් එකක් එවන්න 0711982984 අපේ WhatsApp නම්බරකට. ඉතින් අනුරුද්ධ ඔයාටත් good morning. Thank you සියතෙෆ් මහන් ඉදලා මැසේජ් එකක් එව්වට හරිද?

0: था टॉप स्टोरी
1: යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුටා. හොරණ මොරකහේන මාර්ගයේ කණන්විල ප්‍රදේශයේදී අතුරුපැදියක් ටිපර් රථයක ගැටිය අදාළ වීම සිදු අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25ක සහ 17ක තරුණයින් දෙදෙනෙක්. උන් හොරණ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී යළි නිවෙස් වෙත යමින් සිටියේදී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිය ටිපර් රථයේ ගැටීමෙන් අනතුර සිදු වුණා. මේ අතර මෙම වසරේ ගත වූ කාලය තුළ මාර්ග රියනතුරු 1428ක් සිදුව තිබෙනවා. එම අනතුරු වලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 1502ක්. අමෙරිකාව ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඉරානයේ විසින් ජෝර්දානයට එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට ප්‍රතිප්‍රහාර වශයෙන්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අමෙරිකානු සෙබළුන්ගේ මරණ ඉතා කණගාටුදායක බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178866 රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

යාදරේ උදේ 9යි විනාඩි 7යි. හරිම ලස්සන සින්දු නේදනේ. කවදාවත් ඒ වගේ සින්දු පරණ වෙන්නේ නැහැ. අනිවාර්යෙන්නේ. ඉතින් ඒ වගේම ලස්සන ස්ලෝ ලව් සොන්ග් එකක් රෙඩි කරන් තියෙන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි. අපි ගොඩක් ආදරය කරන තිල් කියුරේෂගේ. අලුත් පැය පොඩ්ඩක් කූල් එකේ පටන් ගන්න හිතුණා. දෙවනි පැය අපේ KTH කියනවා ඔයා නිකන් ඊළඟ සතියට යනවා කිව්වේ. වැරදුනා. ඔයා නිකන් ඊළඟ පැයට යනවා කිව්වේ ඊළඟ සතියට යනවා වගේ කියලා. බලන්න අපි කොච්චර දේවල් හිතලා කියන්න කරන්න හිටියත් හිතන්න නැති විදිහට ඒවා තැපලෙන්න පුළුවන්. හරියට පැටලෙනවා වගේනේ. හරි. මට හිතෙනවා මේ සින්දුවටම අපේ ගණේ මුල්ල ඉන්න චන්ද්‍රාන්ටි ඉන්නේ. එයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අනේ එයාත් මට නිමාශ පුතේලු. කෙනෙ හැමෝම මට කියන්නේ කොටාක් දෙනෙක් කියන්නේ මට විශ්ම කියලානේ. හැබැයි හිතන් නැති විදිහට මගේ යාළුවෙක් ඉන්නවා. හිටපු ගමන් නිමාශා කියනවා. මං ඒකට කැමතියි. ඉතින් මං කැමතියි මට නිමාශා කියලාත් කතා කරනවට. Thank you so much. එතකොට අපේ චන්ද්‍රාන්ට කියලා තියනවා 68 වෙනි උපන්දිනය පහුගිය 16 වෙනිදාට තිබ්බලු. අනේ happy belated birthday. එතකොට ඔයා දන්නවද චන්ද්‍රාන්ටි අද අපේ සුදු කොච්චිගේ birthday එක. මං දන්නවා ඔයා කලින්ම අපේ සුදු කොච්චිට wish කළා කියලා. ඉතින් මට හිතෙනවා CFM වෙනුවෙන් අපේ ඉන්න අපේ ආදරණීය සුදු කොච්චිට happy birthday කියලා wish කරන්න. එයාට තියෙන්නේ කාටවත් නැති විදිහේ හරි රෙයා හાર્ට් එකක්. ඒ හાર્ට් එක ටිකක් මැජිකල්. ටිකක් නෙමෙයි ටිකක් වැඩිය මැජිකල්. හොඳට හුම්කන් දෙන්න පුළුවන් මටනම් අක්ක කෙනෙක්. කවවත් ජජ් කරන්නේ නැතිව දෙයක් අහන් ඉන්න පුළුවන් අක්ක කෙනෙක්. සුදු කොච්චි. ස්පයිසි. ඒ හැමදේම තියෙන සුදු චූටි ලස්සන සුරංගනාවියක්.

ඉතින් මට හිතනවා අපිට හැමදේම ගොඩක් දේවල් කියලා දෙන අපේ සුදු කොච්චිව එයා මේ සින්දුවට ගොඩක් ආදරේ කියලත් මන් දන්නවා. ආසයි කියලත් දන්නවා. ඉතින් මේ සින්දුවට එයාව එකතු කරගන්න ස්පෙෂලි. Happy birthday සුදු කොච්චි. Wish me all the ගොඩක් ආදරේ. මුළු සියත FM team එකම ඔයා හිතනවටත් වඩා ඔයාට ගොඩක් ආදරේ. හැමදේම හිතනවටත් වඩා ලස්සනට හරියන්න ඕනේ ඔයාට. ඔයා වගේ යාළුවෙක්, ඔයා වගේ අක්ක කෙනෙක්, සහෝදරියක්, කෝවර්ක කෙනෙක්, හැම කෙනෙක්ටම එයාට ලැපෙන්නම ඕනේ. සුභම සුභ උපන්දිනයක් වෙන්න ඕනේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන්නට මේ රජයේ දරන උසාහය පිළිකුල් සහගත ප්‍රතික්ෂේප
2: කළ සමාජද අපි තිල්ලන
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
2: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
5: රජකන්න ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගන්න කටයුතු කරනවා.
2: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අපපිට නැත්නම් ඉන්නේ සැකපිට.
6: දැන් පහුගිය කාලේ කිව්වා පෝරණෑ. දැන් වතුරෙන් වෙන්නේ නැති මේ කුඹුරු පැහෙන්නේ.
3: තවටිය දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: විශ්ින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමක.
9: City Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Medoli Fat Spread. ඉතිරි රුපියලක 65යි. Prima Stella Chicken Rasati Noodles 5 pack එක. ඉතිරි රුපියලක 65යි. Stuart's Premium BOPF Tea. ඉතිරි රුපියලක 110යි. Magic Vanilla Ice Cream. ඉතිරි රුපියල් 250යි. Cargill's Food City.
10: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
11: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192492 0.7211 377.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
14: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
15: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
16: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
9: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර හෙට හවස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත
6: ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
13: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
0: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
17: රාජ්‍යරය ගොබ්බයා.
11: ඒයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
10: නිලබල කරේති ඔලමුල පුරේ.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV තුලින්.

දෙකෙම බලාගෙන ඉද්දී ඔන්න ඇවිල්ලා තියෙන මැසේජස් සෙට් එකක්. හිමීට හිමීට හිමීට නෙමෙයි, වේගෙන් මම ඒටි කියවන්නයි හදන්නේ. අද ගොඩාක්ම එන්නේ අපේ සුදු කොච්චිට බර්ත්ඩේ විෂස්. මම මේ හැම මැසේජ් එකක්ම අන්රෙඩ් කරලා තියෙනවා, මොකද ඒ ටිකට හරි රිප්ලයි එක කියන්න කරන්න ඕනේ අපේ සුදු කොච්චිම තමයි. ඉතින් චානා, සිහෙලි, එතකොට අනුර, කුමාර, එතකොට කවුද මේ මොරටුව රුක්ෂාන්, මේ කට්ටිය හැමෝවම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ අහලා තියෙනවා සමහරක් අයට මගේ බර්ත් එක කියලත් හිතිලා තියෙනවා. නෑ නෑ නෑ නෑ, මගේ බර්ත් එකට තව චූටි කාලයක් තියෙනවා. එතකොට ජගත්, ඔයාගේ මේ මැසේජ් එක මං ඊළඟ පැය පටන් ගද්දි කියන්නද? ඒක ලස්සනට කතා කරලා කියන්න ඕන මැසේජ් එකක්.

0: පුළුවන් තරං උත්සාහ කරන්න සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. අනිත් අයගේ උපදූප හොයන් නැතුව සමහරක් අයට ලයිෆ් එක එක එක තැන්වලදී දේවල් මගහැරිලා වෙන්න පුළුවන්. හැබැයි ඒව වෙන කාගෙන්වත් පිට කරන්නේ නැතුව තමන්ට ලැබිලා තියෙන ලයිෆ් එක මේ වීකෙන්ඩ් එකේ අලුත් විදිහට හිතලා ඒ හැමදේම බ්ලෙසින් එකක් කරගන්න.
1: සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නේ.
0: හැබැයි තාමත් ඇඳට වෙලා මා වහන් ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒ කට්ටිය නම් චුට්ටක් නැගිටලා අවට චුට්ටක් සුද්ධ පවිත්‍ර කරගෙනම මට මැසේජ් එකක් දාන්න. ඔව්, මං ඒ දේ කිව්වේ ඔය මීගමේ ඉඳලා කඳාන පැත්තට එන යාළුවෝ ටිකට. තේරුණාද?

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඩෙන්ගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
5: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙන්ගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙන්ගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
4: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
6: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
7: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
6: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
7: හරි පුතේ. සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න, පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
11: ගන්නවා ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
12: හරිනේ හරිනේ දැන් අමාරුව.
11: බයික් එක කටත් පොඩ්ඩක් වැඩි.
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්නේ. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
11: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
10: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
11: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
10: 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19ට කෝල් එකක් ගන්නකො.
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
10: වැද්ද නීති නේද?
13: මනස්ගාතද?
14: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
15: London prison break. Nuwara bokambaradi.
16: July 24. Vasthi, Yohane, Kaiser, Dinesh, Lahiru samaga Infinity. July 25. BNS Kanchana, Ravin, Sarit Surik with news.
15: London prison break nuwara bokambaradi
16: pravesha patra tickets ministry within ho edina torata wen
15: vimasi 0756336
16: organizers and media partners
15: global events cfm cd tv

ටික ටික මේ පැයේ වෙලාවත් ඉවර වෙගෙන යන්නේ. අලුත් පැයකට යන්න හදන්න කලින් මට හිතෙනවා මෙන්න මේ මැසේජ් එක කියවලා ඉන්න. අපිට මේ මැසේජ් එක එවන්නේ KTH. එයා කියනවා, අනුන්ගේ වැරදි හොයන්න කලින් අපේම හිත පිරිසිදු කරගන්න බලමු. මොකද අපි හැමෝම මේ ජීවිත ගමනේ වැරදි කරන මිනිස්සු. අද අපි විනිශ්චය කරන කෙනා හෙට අපිට අවශ්‍යම කෙනා වෙන්න පුළුවන්. කෙනෙක්ගේ සිනහව පිටිපස්සේ තියෙන වේදනාව අපි දන්නේ නැහැ. කෙනෙක්ගේ නිහඬ බව පිටිපස්සේ තියෙන කතාවත් අපි දන්නේ නැහැ. ඒ නිසා දොස් කියන වචනවලට වඩා සැනසීමක් දෙන වචනයක් තෝරමු. KTH, මං කැමති ඔයා හිතන විදිහට. ඔයාගේ මැසේජ් එකේ ඉතුරු ටිකත් මං කියවනවා, හරිද?

එතකොට කියනවා වැරදි හොයන ඇස් දෙකකට වඩා හොඳ දේ දකින හිතක් ලස්සනයි. අපි මේ ලෝකෙට ආවේ කෙනෙක්ව පහත් කරන්න නෙවෙයි, කෙනෙකුගේ ජීවිතයට පොඩි හරි ආලෝකයක් වෙන්නයි. හැමෝටම ආදරෙන්, කරුණාවෙන්, ගෞරවයෙන් ඉන්න.

Thank you KTH වගේ වචන වලට ඒ ටික අහන් ඉඳලා යාලෝ ගොඩක් මැසේජ් කරනවා. මගේ මැසේජස් ටික ඊළඟ පැයේදි කියනවා. අන්තිමට KTH කියනවා මොකද අවසානයේ මිනිස්සු මතක තියාගන්නේ අපි කොච්චර ලොකුද කියලා නෙවෙයි. අපි ඔවුන්ගේ හිතට කොච්චර හොඳක් දුන්නද කියලායි.

0: CDBයක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
6: පහසු වෙලා. ඇයි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
8: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
2: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
11: ගිහින්
2: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
11: නැහැ. නැන් මොඩ කතාවක් කිව්වම නැති.
2: ගොඩේ
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

ඒ මැසජ්ජක කලින් එව්වේ අපි ගැන හොයලා බලන මං ගැන හොයලා බලන අපේ නිශාන්ත රත්නපුරේ ඉන්න මං දන්න අම්මත් එක්කම 100FM මහන් ඉන්නවා කියලා. එතකොට ජනනි හොරණේ ඉඳන් මැසජ් එකක් එවලා තියෙනවා. සුබ දවසක්, දවසම සුබ වෙන්න ඕනේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු

0: කරගන්න කියලා. අහිංසා ඉමංසා තරංගනි දානන්ද තරංග චතුරිකා මල්ලිකා විමලේ සුමතිපාල සුමන මේ හැමෝවම මේ සින්දුවට එකතු කරගන්නවා.
1: මගේ වචනයද පවසන්න
0: රෙජිස්ටර් එකක් මේ වෙලානේ ජනනි අහන් නේද ඉන්නේ. ඉතින් අඬන්නතු ඉන්න එකතු කරගත්තානේ. මන් දන්නවා මේ සින්දුවට ගොඩක් ආදරෙයි කියලා.

0: good morning දම්බල උදේ 10යි විනාඩි 2යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing පහසු leasing වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි helmet එකකුත් නොමිලේ Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න අමතන 011 114 700

0: కథా టాప్ స్టోరీ.
1: හිටපු පොලිස්පතිගේ දේහය මහජන කෞරවයට. වෙඩිවැදීමකින් මියගිය හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ දේහය මේ වන විට බොරල්ල ප්‍රදේශයේ මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා. පෙරවරු 10 සිට දේහය අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව හෙට පසර 3:30ට බොරල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. තලාහින ප්‍රදේශයේ පිටිසේ නිවසේදී වෙඩිවැදීමකින් හිටපු පොලිස්පතිවරයා මිය ගියේ පසුගිය 17 වෙනිදායි. දැන් විදෙස් පුවතක්. ගාසා තීරයේ නේවාසික ප්‍රදේශවලට එල්ලු ඊශ්‍රායල් ප්‍රහාරවලින් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයන් එල්ල වී ඇත්තේ සටන් විරාමයක් පැවතියදී. ඊශ්‍රායලයේ ගාසා තීරය තුළ පහර දීම් සිදු කරනු ලබන පරාසය පුළුල් කර තිබෙනවා.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සතියන්ත.

ඔන්න ඉතින් අපි හිමීට හිමීට අපි අවිල්ලා ඉන්නේ තුන්වැනි පැයට. මේ පැයේදී මේ පැය මේ විදිහට පටන් ගමු. ඉන්නකින්නකෝ මම ඒ ටික කියවන්නම්. හැමදාමත් හිතේ තියෙන ලස්සන දේවල් ලස්සනට වචන කරලා එවන. අපේ ජගත් මෙහෙම කියලා තියෙනවා. සොඳුරු උදේ හිරු මඩලසේ පායලා විශ්මියෝයා විහංග කැල අහසින් පියඹා එනවා ලස්සන හඬ සොයා. වාසනාවේ දොර ඇරෙනවා ඔබේ එක වඳනින් තයා. සතුට සැනසුම උදා කෙරුවේ රසික සිත් තුළ ඒ ඔයා. බොහොමත්ම ස්තුතියි. පැය පටන් ගනිද්දිම ජගත් ඔයාවයි මිරිහානි ඉඳන් හරි නාවල පිටි ඉඳන් හරි අපි වහගෙන ඉන්න ඇන්ජි ඇන්ජෝ ඔය දෙන්නවත් කොටක් ආතරින් එකතු කරගන්නවා.

කවුරු කොහොම හිතුවත් කිව්වත් ඔයා දන්න ඔයා කැමති දේවල් මොනාද කියලා. ඔයාගේ සෝල්ලක ඩැමේජ් වෙන් නැති ඔයා කැමති ලස්සන හැමදේම මේ ලයිෆ් එකේ කරන්න. හැබැයි ඔයාගේ හිත නරක් කරගන්න නැතිව. මොකද ඔයාට ඉන්නේ ඔයා. ඔයා ඔයාට ආදරය කරොත් තමයි ඔයාට පුළුවන් එන්නේ ඔයා ආදරය කරන අයට හිතන්නේවත් නැති විදිහට ආදරය දෙන්න.

0: ප්‍රගතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් ගෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් ගෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කරගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම් වෙලා තිබෙනවා මදුරුවන් බොවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
3: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
5: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙනවා.

0: නිදහස් විසිපහසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තහිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: සමාජකයන්
3: සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 220යි, ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි, මංචි සුපර් ක්‍රීම් ක්‍රැක ඉතිරි රුපියල් 50යි, ක්‍රෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help.

0: Anna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි. අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොහොමද නැම හොයාගත්තේ?
5: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරි මලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න, පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
11: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
12: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
13: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
14: මනස්ගතද?
13: සෝරි සර්.
15: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
16: London prison break. Nuwara Bokamberdi.
17: ජූලි 24 වස්ති, යොහානි, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා, රවීන්, සරිත් සුරික් with news.
16: London prison break nuwara bokamberdi
17: pravesha patra tickets ministry within ho edina torata wen
16: vimusim 0756336
17: organizers and media partners
16: global event seeta fm seeta tv
18: seeta satyantaya

උදේ 10යි විනාඩි 32යි මේ සින්දුවට ඉන්න ස්පෙෂල් යාළුවෝ ටිකක් එකතු කරගන්න. මං යන්න හදන්නේ කැන්ඩි වලට. මට මතක විදිහට මම නතර වුණේ කළුතරින් අනැමිගමුවේ. කැන්ඩි වල ඉන්නවා මලීෂ අපි වහගෙන අම්මි තාත්ති මේ කටියවත් එකතු කරා රිද්ම අයගේ සින්දුවක් තමයි ඉල්ලලා තිබ්බේ. හැබැයි ඒ සින්දුව නෙමෙයි, මම දන්නවා ඔයා රිද්මගේ ෆෑන් කෙනෙක් කියලා. ඉතින් මට හිතුණා මේ සින්දුවට මලීෂා ඔයාවයි ආගේ මුළු පවුලමයි ගොඩක් ආදරෙන් එකතු කරගන්න.

0: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: No limit sale එක දැන් ආයෙ ඇවිල්ලා. 70%ක් දක්වා සුපිරිවට්ටම්. මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා. No limit chakawanha no limit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.

0: දහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමෙන් මවකමෙන්
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
0: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: අලුත් සොංග් එකක්ද?
5: නෑ, දැන් සිංගර් එකින් ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක 20,000ක් විතරයි. So, 20 and upgrade
6: වෙන ලැප්ටොප්ස් ගන්න සිංගර් එකට අදම එන්න.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්න. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
9: ගිහින්
8: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
9: නැහැ.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
11: අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
13: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මාව දැකලා හැංගුණානේ.
15: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
13: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
16: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනි.
13: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
17: සියත TV තුලින්.
18: උදේ 10:00 විනාඩි 55යි. බලන්න ඉතින් වෙලාව යන වේගය නේද? මෙහෙම වෙලාව ගිහින් යනවා. එහෙනම් මට යන්න අවසරයි. ආයේ මම ඔයා ළඟට එන්නේ කතා කරන්න. ඔයා වහන් ඉන්න සඳුදා රෑ 7 වෙද්දී සියත හදර රේඛා එක්ක. මට ඔය වර්ණනා කරපු ලස්සන වචන කියපු ලස්සන මැසේජස් එවපු ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ස්පෙෂලි KTH, එතකොට ජගත්, එතකොට මලීෂා කැන්ඩිවලි.

එහෙනම් වීකෙන්ඩ් එකේ ඔයා රීෆ්‍රෙෂ් වෙලා ආයේ රීස්ටෝර් කරගෙන ඔයාගේ එනර්ජිස් ටික ලස්සනට සතුටින් ඉන්න ඕනේ හරිද? ඔය අපේ KTH කියවනේ සමහර කටහඬවල් අපිට ඇහෙන්නේ කනින් විතරයි. ඒත් සමහර කටහඬවල් හදවතට දැනෙනවා කියලා. ඒ කටහඬවල් අවදි වෙන්නේ ඒ වගේ සුන්දර මිනිස්සු රේඩියෝ එක මෙහෙම අහන් ඉඳලා මැසේජ් කරපුවාමයි. Happy weekend. Wish me good luck. Adare. Bye bye.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: Good morning සියත හංගින වෙලාව උදේ 11යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 011147 700 IC යමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය

0: था टॉप स्टोरी।
1: डेंगू रोग की संख्या बढ़ते 5000 से मबाए। වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 75321ක්. සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක්. ඊයේ දිනේදී පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 843ක්. තවත් දේශීය

0: දෙමෝදර ඇතුල් කඳ ප්‍රදේශය ඇති වූ ගින්නෙන් පසු එම කන්දට පහලින් නැති නිවාස කිහිපයකට ගල් පෙරළී යාමේ අවදානමක් මතු ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. දෙමෝදර ඇතුල් කඳ ප්‍රදේශයේ ගින්නක් ඇති වූයේ පසුගිය 16 වනදායි. ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් එය පාලනය කරනු ලැබුවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ ගින්න සමග රක්ෂිතය විනාශ වීමෙන් පසු කඳු මුදුනේ ඇති ගල් පෙරළීමේ අවදානමක් පවතින බවයි. තත්ත්වය සම්බන්ධයෙන් සුවපැලීම සඳහා සිය නිලධාරී කණ්ඩායමක් දෙමෝදර ප්‍රදේශයට පිටත් කර යැවීමට නියමිත බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011187866 රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් ගෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් ගෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම් වෙලා තිබෙනවා මදුරුවන් බොවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
3: 20 upgrade 20 upgrade.
4: අලුත් සොන් එකක්ද?
3: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
7: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
8: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: සතුට රස ගුණ මුසුවෙන කැමමල රස සුරකින
11: කුකු ෆ්‍රයි RBD පොල් තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
12: මුළු පවුලටම මගේ ගානටම.
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉනි.
14: ගන්නා ලයිසන් එක එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
15: හරිනේ හරිනේ දැන් අමාරුව.
14: බයිස්කේ කටත් පොඩ්ඩක් වැඩි.
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
14: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
13: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
14: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%නේ.
13: දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
14: 13.19 කෝල් එකක් ගන්නකෝ.
13: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
16: ලංවද
17: සියල්ල බොඳව යන නිමේෂයක්.
18: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
19: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
17: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
20: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
21: කාලය කාල අවකාශයට මුණ ගැසෙන මොහොත පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිපුපුර මේ ඒ උසාඩම්බරය එක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර හෙට හවස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාත්‍යනුග්‍රහය සියතර.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: ഉണ ഇസരാത മസ്പിന്ഡു വേദനാവ ഒക്കാരേ ഹോ വമന സമഹി രതുപഹ ലപ്പ വിദുർമസെൻ ഹോ നാസേൻ രുധിരേ പിറ്റവീമ അനാദി രോഗലക്ഷണ എത്നാം എ ഡെങ്കു രോഗയ വിയ ഹക്കിയ.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: ජපානයේ ඔකිනාවල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
8: Okay.
7: Rest.
8: Rest in
7: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
9: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM

0: පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්
5: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තෑගි වැඩි වෙලා
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න Prime Lands 13.22
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
1: අනුග්‍රහය
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
3: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගන්න මේ මාසේ 24 25 දවස්වල
4: මනස්ගතද
3: සෝරි සර්
5: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
6: London prison break. Nuwara bokamberdi.
7: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
6: London Prison Break Nuwara Bokamberdi
7: Pravesha Patra Tickets Ministry within ho edina torata wen
6: Vimusim 0756 336 331
7: Organizers and Media Partners
6: Global Events Seeth FM Seeth

0: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0711 492 492 0711 327 777. Global University Partners, Number 221, Dharmapala Mawatha Kolamba 7.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමරන.
8: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: අද කෑම එක නම් කෑම රසටම තිබුණා.
11: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
12: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
13: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියතෝ පොකට් මනී.
16: අදගේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 515 555 අමතන්න.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ඩෙංගු රෝගීන් 75,000 ඉක්මවයි. තැපෑලට මිලියන 5ක පාඩුවක්. පිළියන්දලදී පලාගිය සැකකරු ස්වා විමර්ශන. ඉරානයට එරෙහිව අමරිකාවෙන් යළි ප්‍රහාර. පාපන්දු ලෝක කුසලාන අවසන් මහා සටන තවත් පැය 12කින්.
0: වැඩි විස්තර දහවල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

Mulțumim, Băi Marc.

0: Good afternoon. දැන් වෙලාව දවල් 12 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු රෝගීන් 75,000 ඉක්මවයි. තැපෑලට මිලියන 5ක පාඩුවක්. පිළියන්දලදී පලාගිය සැකකරු සුව විමර්ශන. ඉරානයට එරෙහිව ඇමරිකාවෙන් යලි ප්‍රහාර. පාපන්දු ලෝක කුසලාන අවසන් මහා සටන තවත් පැය 12කින්.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111788666
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 75,321. සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 53. ඊයේ දිනේදී පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 843. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරවෝෂ වේදේ පිළිබඳ මහාචාර්ය නයන ගුණතිලක පැවසුවේ පුරුත්තක් ලෙස තමන් වටා ඇති පරිසරය පිරිසිදු කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවයි.
4: මේ වගේ අවදානම් තත්ත්වයට පත්වීම යාමට නොදී අපේ නිවස අපි පුරුද්දක් විදිහට නිරන්තරයෙන්ම අපි පිරිසිදු කිරීම අවශ්‍යයි. සාමාන්‍යයෙන් සතියකට වතාවක්වත් නිවසවට වඳුරුවන් බෝවන ස්ථාන අවම කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේකටත් අපි විද්‍යාත්මක සාධකයක් තියෙනවා. මොකද වඳුරුවෙක් යම්කිසි ජල පෘෂ්ඨයක විතර දැම්මෙන් පස්සේ සතියක් ඇතුළත වැඩිහිටි වඳුරුව බවට පත් වෙනවා. ඉතින් සතියක කාල සීමාව ඇතුළත මේ සියලුම දේවල් අපි විනාශ කළ යුතුයි. එහෙම නැති වුණොත් වැඩිහිටි වඳුරුවන් නිදහස් වෙලා මේ රෝගය පැතිරීමේ හැකියාව තිබෙනවා.
1: මේ අතර ඩෙංගු පාලනය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වොල්බැකියා ව්‍යාපෘතිය සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
5: සැප්තැම්බර් මාසයේදී වසර එකහමාරක් සඳහා වන මේ වොල්බැකියා ව්‍යාපෘතිය ආරම්භ කරනවා. වොල්බැකියා එක ආවත් ඩෙංගු වැක්සීන් එක ආවත් අවසානයේදී මේකේ වැඩිම පංගුවක් පවතින්නේ තමන්ගේ අවට පරිසරය පිරිසිදු කර ගැනීමම තමයි.
1: වසරේ මුල් මාස 6 තුල සිදු කළ ඩෙංගු පරීක්ෂා කිරීමවලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව පාසල් වලින් හමු වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ මෙම වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා දිවයිනේ පරිශ්‍ර 250,477ක් පරීක්ෂාවට ලක් කර ඇති බවයි. පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලින් දෙදෙනෙකු ඉලක්ක කරගෙන අද පෙරවරුවේ පොලිසිය වෙඩිතැබීමක් සිදු කළා. ඒ බොරලැස් ගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ මද්‍රව්‍ය වැටලීමක් අතරතුරදී. යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට උත්සාහ කිරීමේදී එක් සැකකරුවෙකු පොලිසියට තියුණු ආයුධයකින් පහර දීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය වෙඩිතැබීම සිදු කළා. එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කළුපෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. අනෙක් සැකකරු පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි. වෙඩිවැදීමකින් බියගේ හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ දේහය මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. ඒ මහජන ගෞරවය සඳහායි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද අද පෙරවරුවේ හිටපු පොලිස්පතිවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා. හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව හෙට පසු 3:30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. හිටපු පොලිස්පතිවරයාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරිය ෆෙවර්ඩ්ල සඳහන් කළේ මරණයට හේතුව මරණ පරීක්ෂණ මගින් තහවුරු කළ පසු ඉදිරි නීතිමය කටයුතු යනුව සිදු කරන බවයි. සිද්ධිය පිළිබඳ කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි. හිටපු පොලිස්පතිවරයා මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දස දෙනෙකුට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. හිටපු පොලිස්පති CD වික්‍රමරත්න තලාහින ප්‍රදේශයේ පිහිටි සිද්ධිවසේදී වෙඩිවැදීමකට ලක්ව තිබුණේ පසුගිය 17 වනදා පෙරවරුවේදී. ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනියවියෙන් වෙඩි තැබීම සිදුකරගෙන ඇති බවට සැක පළ වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.ඒ. වුඩ්ල සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත හිටපු පොලිස්පතිවරයා සියදිවි හානි කරගෙන ඇති බවට සැක කරන බවයි. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට රජය පියවර ගත යුතු බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. ඔහු සඳහන් කළේ එවැනි සිදුවීම් රට තුළ සිදුවීම අනුමත කළ නොහැකි බවයි.
6: මේ සම්බන්ධව බොහොම පුළුල් පරීක්ෂණයක් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම තමයි රට ජනතාව බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම රජයේ යුතුකම තමයි මේ සම්බන්ධව රටට නිවැරදි තොරතුරු හෙළිදරව් කරලා දීලා. මොකද මේ කිව දෙනෙම සියදිවි නසා ගැනීම සිදු වුණානේ. රටේ ප්‍රධාන තනතුරු දරපු අය මහ බැංකුවේ කෙනෙක් නැති වුණා. ඊට පස්සේ හිටපු ශ්‍රී ලංකා එයාර්ලයින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සියදිවි නසා ගත්තා. දැන් පොලිස්පතිරයා සියදිවි නසා ගත්තා. රාජ්‍ය ආන්ත්‍රණය තුළ හිටපු රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්, වර්තමානයේ රාජ්‍ය නිලධාරීන් පුළුවන්. උන්ට මේ දැඩි පීඩනයක් එල්ල වෙලාද? මොකද්ද මේ පීඩනයට හේතුව? මේක හරි ගුප්ත දෙයක්, මේක රටක නොවිය යුතු දෙයක්.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන් මර්ධනය කරමින් සිටින බවයි.
7: දැන් කවුරුත් සියදිවි ජාන කරගත්තොත් මේක රාජපක්ෂලගේ වැඩක්. එහෙම කියන්නේ දැන්. හැබැයි යුද්ධ ඉවර කරේ. ඒ පිස්සුද මහින්ද මහත්තයාගේ යුද්ධයක් කරේ. පොච්චිටි එක. ඒ කාලේකේ සීගිරියක් අරන් උනේ කියලා. නෑ නෑ ඒක මහින්ද තල්ලිම කරපු එකක් නෙමෙයි. නෙළුම් කුල අධිවේගී මාර්ග අයියෝ පිස්සුද. ඒක මහින්ද රාජපක්ෂ නෙමෙයි. කවුරැගෙන සියදිවි හානි කරගත්තොත් ෂුවර් එකට රාජපක්ෂ කෙනෙක් මේක පිළිපස්සේ ආ වෙන මොනවා මොනවාට අපේ මගේ නම දායින් දාන්න. මේ ආණ්ඩුවේ නොහැක්කියාව වහගන්න ආණ්ඩුව මර්ධනය කරන උත්සාහය. ඒ මර්ධනය කරන රාජපක්ෂල විතරක් නෙමෙයි. රාජ්‍ය සේවකයා, පොලිස් නිලධාරියා, රණවිරුවා.
1: විපක්ෂයේ ගොඩනගන මතවාද පිළිබඳ ආණ්ඩුව කලබල නොවන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවේ.
8: ආණ්ඩුවක් විදිහට අපි ඒ වගකීම් ඉටු කරමින් ඉන්නවා. දවසක අපි ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කරන්නේ අපේ රටේ ජනතාව. ඒ ප්‍රතික්ෂේප කිරීම නොවන මට්ටමට ඒ වගේම ජනතාවාදී වැඩ කරමින් ජනතාවත් එක්ක බද්ධ වෙමින් ඉදිරියට යන ගමනක් තමයි අපිට තියෙන්නේ. ද විපක්ෂයේ ওই කණ්ඩායම් වල කේන්ද්‍රී වලට මතවාද ගොඩනගන්න දරන උත්සාහයන් පිළිබඳ අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ.
1: ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තවදුරටත් මිලියන 5ත් 7ත් අතර අලාභයක් ලබන බව තහවුරු වී තිබෙනවා. තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ දෙපාර්තමේන්තුවේ පාලනයකින් තොර අංශවල වියදම් ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි. රාජ්‍ය සේවක වැටු පිහළ නැන්වීම සහ ගාස්තු අය නොකර රජයට සපෙන සේවාවන් වැනි සාධක ඊට බලපා තිබෙනවා. ඒත් භාණ්ඩාගාරයේ විසින් ලබා දී ඇති ආදායම් ඉලක්ක වෙත තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී ලංකාව බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ. මෙම වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවට හිමි වී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 15,000ක්. වසර අවසන් වන විට එම ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි තැපැල්පතිවරයා පැවසුවේ. කුරිය සේවා සහ ඩිලිවරි සේවාවන් හරහා තැපැල් දෙපාර්තමේන්තුව ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවී ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර දැනට පාඩු ලබන උපතැපැල් කාර්යාල කිහිපයක් වසා තැබීමටද අවධානය යොමුව තිබෙනවා. තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ අඩු ජන සහභාගිත්වයක් සහිත ප්‍රදේශවල උපතැපැල් කාර්යාල වසා දැමීම පිළිබඳ අවධානය යොමු ඇති බවයි. පවතින සත්වාහාර හිඟය හේතුවෙන් කුකුළු මස් කර්මාන්තය අකර්මණ්‍ය වී ඇති බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති අජිත් ගුණසේකර රජයේ නිලා සිටියේ කඩිනමින් සත්ව ආහාර සඳහා බඩිරිඟු සැපීමට නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙසයි.
9: විශේෂයෙන් විතර දමන කිකිලියන් සහ අභිජන්න ගොවිපළවල් වලට සතුන්ගේ සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේදී බඩිරිඟු අත්‍යවශ්‍යයි. ඉතින් මම හිතන්නේ අපි සංගමයක් වශයෙන් බඩිරිඟු ගොවිනුත් ආරක්ෂා කරනවා, අපි එක ගුණා දේශීය බඩිරිඟු සියල්ලම මිලදී ගන්නවා කියලා අපි සත්ව ආහාර නිෂ්පාදනයට ඒ යුතුකම අපිට කරා. ඉතින් බඩිරිඟු ගොවීන්ගේ නිෂ්පාදන සියලුම ගත්තා පස්සේ අදේ අපිට අවසර දුන්නා 103ක් මෙට්‍රික් ටොන් බඩිරිඟු ආනයනය කරන්න. يعني ඒක කැබිනට් මණ්ඩලයේ සමුනුමත් වෙලා තවදුරටත් ටැක්ස් එකක් වැඩි කරලා දේශීය බඩිරිඟුත් ආරක්ෂා කරන විදිහට දීලා තිබ්බා. නමුත් සත්ව ආහාර වලට සාල් නිදාස් කිරීමත් සමගම අදේ ශනිකව තීරණයක් කරන් තිනවා බඩිරිඟු ආනයනය නතර කිරීම පිළිබඳව. ඒක අපි මං හිතන්නේ මේ ශ්‍රේෂ්ඨට කරපු ලොකු අසාධාරණයක්. මොකද අපි බඩිරිඟු නැතුව සත්ව ආහාර නිෂ්පාදනය කරන්න බෑ, සත්තුන්ගේ නිෂ්පාදන ප්‍රතිදායතාව ගන්නත් බෑ.
1: බිත්තර මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ හා බෙදාහරන්නන්ගේ සංගමේ සභාපති නීල් සිරිවර්ධන ප්‍රකාශ කළා.
10: ගුණාත්මක භාවයටත් මේක ලොකු හානියක් වෙනවා. මොකද බිත්තරේ අර ලස්සනට තිබුණොත්, ඒ කියන්නේ බිත්තරේ කහමදේ පාට කහ පාටට තිබිලා ලස්සනට මේක තිබුණොත් තමයි හොඳට අපේ ගොවි මහතුරුන්ට මේ බිත්තරේ මාකට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පාරිභෝගිකයටත් මේ බිත්තරේ පරිභෝජනය කිරීමට කැමැත්තක් රුචිබවක් දක්වනවා මේ බිත්තරේ කහ පාටට කහමදේ තිබීම සුළු. ඒ වගේම මේ පෝෂණ ගුණතාවයන් නිසා සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වීමේ හැකියාවක් තියෙනවා. ගොවි පළවල් වල විවිධ වෛරස් රෝග, විවිධ බැක්ටීරියා රෝග පැතරමින් තියෙනවා මේ කාලගුණක විපර්යාශය මේ පෝෂණ ගුණතාවයන් නිසා. අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය මාකට් එකේ මිලට ගන්න තීම තුළ සත්තුන්ගේ පෝෂණය අඩු වීම තුළ සත්තු විවිධ ලෙඩ රෝග වලට යතු වෙන්න පුළුවන්.
1: වසරේ ගත වූ කාලය තුළ පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළඳුන් 11,000ක් සඳහා නඩු පැවරූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එම වැටලීම් සිදුකර ඇත්තේ වැඩිමිලට සිල්ලර භාණ්ඩ අලවිය, වැඩිමිලට සහල් අලවිය, රසායනාගාර පරීක්ෂණ සඳහා වැඩිමිලක් පාරිභෝගිකයන්ගෙන් සේවා කාස්තු ලෙස අය කිරීම ඇතුළු කරුණු රැසක් මූලික කරගනිමින් වැඩිමිලට සහල් අලවිය සිදුකළ වෙළඳුන් දහසක් සඳහාද නඩු පවර ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ. පානදුර හිරණ රුක්ගහතොට ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 716ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශනාංශය විසින්. සැකකරු පානදුර අලුපූමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙවීම මත දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම හා ජාවාරම් කිරීම සඳහා රැගෙන ආ බවයි. සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. මේ අතර කිරිබත්ගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය හෙරොයින් මෙන්ම මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දෙස අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 70ක් හා මත්පෙති 5000ක්ද සුවා ගැනුණා. සැකකරු දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්. පසුගිය මාස 8ක පමණ කාලය තුල පොලිසිය විසින් සිදු කළ වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරු 89,056 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 2608ක්. හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 74,619 දෙනෙකු සහ හෙරොයින් කිලෝග්‍රෑම් 2248ක් එම කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය සඳහන් කළේ. අමෙරිකාව ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඊරානයේ විසින් ජෝර්දානයට එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් සිදු කළ ප්‍රතිප්‍රහාර වශයෙන්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අමෙරිකානු සෙබළුන්ගේ මරණ ඉතා කනගාටුදායක බවයි. ඉරානයට න්‍යෂ්ටිකාවියක් තබා ගැනීමට තමන් කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ. ඉරානයේ ගල්ෆ් කඳුර වලට සිදුකරන වෙඩිතැබීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. අමෙරිකානු මාධ්‍යම අණදෙන් නිලධාරියා පැවසුවේ හෝමෝ සමුද්‍ර සන්ධියේ වාණිජ නැව් ගමනාගමනයට ඉරානයේ තර්ජනය කිරීම වහම නැවැත්වීමට කටයුතු කරන බවයි. ඉරානයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කළහොත් අමෙරිකාවට අමතක කළ නොහැකි පාඩමක් උගන්වන බව ඉරාන උත්තරීතර නායක මොච්චාබා ඛමේනි පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දෙරට අතර අවබෝධතා ගිවිසුම අවස්ථා කිහිපයකදී උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා කරමින්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන නොමැති කිසිදු ගිවිසුමකට මින් ඉදිරියට සහභාගී නොවන බවයි මොච්චාබා ඛමේනි පැවසුවේ. ඉරාන ජාතිකයන්ට සිදුකරන හිංසන මූලික කරගනිමින් අමෙරිකා විනාශ කර දමන බවයි ඉරාන උත්තරීතර නායක මොච්චාබා ඛමේනි පැවසුවේ. දෙදහස් විසියයි පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානයේ තීරණය කිරීම සඳහා ප්‍රංශය සමග පැවති තරගයෙන් එංගලන්තේ ජයකරු ලැබුවා. ඒ ගෝල 6-4 ලෙසයි. 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම ආරම්භ කිරීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ අමෙරිකාවේ නිව්ජර්සි මෙට්ලෆ් ක්‍රීඩාංගණයේදී. අමෙරිකානු වේලාවෙන් අද පසුර 3ට ආරම්භ වන තරගයේ නැරඹීම සඳහා මෙවන විටත් ලක්ෂ සංඛ්‍යාත පාපන්දු ක්‍රීඩා ලෝලීන් නිව්යෝක් නුවරට එක්ව සිටිනවා. යතර වැඩිම පිරිස අවසන් තරගයට ක්‍රීඩා කරන ස්පාඤ්ඤ සහ ආජන්ටිනා කණ්ඩායම්වලට සහාය පළ කරන ක්‍රීඩා ලෝලීන්. අද පැවැත්වෙන අවසන් මහා තරගයේදී ජයකන්නා කණ්ඩායමට කිලෝග්‍රෑම් 6.1 බර කිනුත් කැරට් 18 රනින් නිම වූ ෆිෆා ලෝක කුසලාන හිමිවනු ඇතේ. ඊට අමතරව ජයග්‍රාහී කණ්ඩායමට ශූරතා මුදු පිරිනැමීමටද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තීරණය කරනු ලැබුවා. අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤයේ මෙන්ම ආජන්ටිනාවද සිඋපරිම දක්ෂතා දක්වනු ඇති බවයි ශ්‍රී ලංකා හිටපු පාපන්දු නායක මොහමඩ් අමනුල්ලා සඳහන් කළේ.
11: FIFA World Cup 2026
12: පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට තරඟව දින ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර තරඟය ගැන කතා කළොත්
13: ගේම් ටීම් එක ගත්තාම බලන්න ටෙක්නිකල් වයිස් ස්කිල් වයිස් ඒගොල්ලන්ගේ බෝල් පොසිෂන්ස් වයිස් එහෙමදේම ඒගොල්ලන් පර්ෆෙක්ට් ඒගොල්ලන්ගේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් ඒගොල්ලන් ටෙක්නික් සයිඩ් එක ඒගොල්ලන් ක්වොලිටි. නමුත් ආජන්ටිනා ගත්තාම ටීම් එකේ ගේම් වැදගත්ම තේම එකමුතුකම ඒගොල්ලන් හරි ස්පිට්ටිං දෙන්න කරන්නේ. නමුත් ෆුට්බෝල් සවුන්ඩ් එක අතින් වැඩි ස්පේන්. නමුත් ආජන්ටිනාගේ තියෙන අර
12: ශ්‍රී ලංකාවේ හිටපු පාපන්දු නායකයෙකු වන ඔබට අනුව මේ අවසන් තරගයේ කණ්ඩායම් දෙක කොයි වගේ සැලසුමකින් පිටියට අවතීර්ණ වේද?
13: ඩිෆෙන්ඩින් කරන්න ස්පේන් වෙනෙන් බලන්න බෝල කොයිද මිස් වෙන්නේ එතනදි ප්‍රෙස් කරලා ගන්න එක තමයි. නමුත් ඒ වගේ සලස්ම කදාගෙන ආජින්ද ටීම් එකක් බලයි ඒගොල්ලන් බෝල් ඩොමිනේට් කරන්නේ මෙන්න කියන්නේ. ස්පේන් එකෙන් දැක්කම බෝල් ඩොමිනේට් කරන්නේ බෝල තියාගෙන ස්පේස් හොයාගෙන තියලා ගන්න එක. නමුත් ආජින්දා එක එහා සමාන කරයි ඒගොල්ලන් බෝල තියාගෙන රඳවා ගන්න ඩොමිනේට් කරන්න දෙන්නේ නැතුව බෝල උදලා ගන්න කොච්චරම උදාන්න පුළුවන්.
12: අවසන් තරගයේ දීප්තිමත්ම තරුව වන 39 වන වියේ පසවන ලියෝනල් මෙස්සිගේ ක්‍රීඩා විලාශය ආජන්ටිනාවේ ජයග්‍රහණයට කොයි තරම් දුරට වැදගත් වෙනවද?
13: තවසේ මෙසි කියන ක්‍රීඩකයාගෙන් අපි කියන්න දැන්නේ one of the best player in the world එකක් ගන්න එක කිසිම දෙයක් නෑ. නමුත් මේ ඒජ් එකේ මම last match එකේ semi final match එකේදී England එක දෙන්නා කරපු විදිය අපිට 5.9 km කව කරලා තියෙනවා මේ match එකේ. අනිත් match වල එච්චර දුවෙත් නෑ එච්චර කව කරෙත් නෑ එච්චර දෙයක් ක්‍රේබේ semi final එකේදී මිනිහා සම්පූර්ණ දෙයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මම බලන්න පුළුවන් මම ගත්තා මේ කසෙල්ලා match වලදී මේ පෙතර කිලෝමීටර් ගානක් මේ වයසින් දූපේක කව කරපිය ලොකු achievement එක. ආජන්ටිනා ටීම් එක සෙල්ලම් කරන්නේ මෙසි වෙන්න. ටීම් එක සම්පූර්ණයෙන්ම සපෝට් කරන මෙසිට. ඒක තාම වැදගත් දෙයක්.
11: FIFA World Cup 2026.
1: යලි සිරස්තල. ඩෙංගු රෝගීන් 75,000 ඉක්මවායි. තැපෑලට මිලියන 5ක පාඩුවක්. පිළියන්දලදී පලාගිය සැකකරු සහ විමර්ශන. ඉරානයට එරෙහිව අමරිකාවෙන් යළි ප්‍රහාර. පාපන්දු ලෝක කුසලන අවසන් මහා සටන තවත් පැය 12කින්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: Bollywood gossip ගැන කතා කරද්දී මේ දවස්වල අලුත්ම නමක් කරලියට ඇවිල්ලා තියෙනවා.
2: ඒ වෙන කවුරුත් නෙවෙයි, Nick Jonas. ඒ කියන්නේ අපි කවුරුත් දන්න ප්‍රියංක චොප්රාගේ හස්බන්ඩ්.
1: Normally Nick Jonas අපි දන්නේ ලෝකේ පුරාම concerts කරන Grammy nomination සම්බුණු Jonas Brothers එක්ක music world එකේ නමක් හදාගත්ත superstar කෙනෙක් විදිහටනේ.
2: හැබැයි ප්‍රියංක චොප්රා කියන විදිහට නම් Nickගේ තවත් special hobby එකක් තියෙනවලු. ඒ තමයි Bollywood gossip හොයන එක.
1: Bollywood industry එකේ වෙන්නේ මොනවද? Celebrity relationships, breakups, new updates ගැන Nick එයාටත් වඩා දන්නවා කියලා තමයි ප්‍රියංක කියලා තිබ්බේ.
2: ඒ විතරක් නෙවෙයි, Mumbai වල තියෙන events, Bollywood parties වලට යනත් Nick හරිම කැමතිලු.
1: Bollywood news හොඳට follow කරන නිසා fans ලනම් කියන්නේ Nickට දැන් එයාගෙම කියලා Bollywood podcast channel එකක් පටන් ගන්න කියලා.
0: Talk of the town.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
10: සීලි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 165යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 110යි. මැජික් වැඩිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ්
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
12: අපිට තොරතුරක් ලැබිලා තිනෝ potential prison break එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
13: මනස්ගතද?
12: Sorry sir.
14: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
15: London prison break. නුවර බෝකම්බරදී.
16: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරිත් with news.
15: අප ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී.
16: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
15: විමසීම් 0756-336-331.
16: Organizers and media partners.
15: Global events, Seether FM, Seether TV. Sri Lankiya Reality Vedikave, Alutma Peraliya. Seether Voice of Family. ඇලන් ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිවිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්. 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: 20
0: දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් අය දෙන

0: දෙදහස් විසි පහසේ SLIC Life ජීවිතරක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: ඩිලිවරි පරක්කු වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් book කරන්න.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
0: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. Percussion එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිපුපුර මේ ඒ උසාඩම්බරය තෙක්බේරි හරහා ලෝකයට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව රිද්මන්ත්‍ර මන්ත්‍ර හෙට හවස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාත්‍යනුග්‍රහය සියත

0: क्या था टॉप स्टोरी।
1: පදවිය රක්ෂිතේ බැලිජාවාරම් කළ අට දෙනෙක් අත්අඩංගුවට. පදවිය රක්ෂිතේ යානුවේ ශාඛාවක් ආශ්‍රිතව මහා පරිමාණ බැලිජාවාරම් සිදු කළ පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කැබිතිගොල් ලැබ පොලිස් විශේෂකාර්ය බලකා කඳුරේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී බැලි ගැනීම සිදු කළ ස්ථානයේ තිබූ ස්වේට යන්ත්‍ර දෙකක් සහ ටිපර් රථ හතරක්ද නිලධාරීන් බහරයට ගැරුණා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ රක්ෂිත අක්කර 15ක් පමණ විනාශ කරමින් සැකකරුණු වීම නීති විරෝධී බැලිජාවාරම සිදු කර ඇති බවයි. දැන් විදෙස් පුවත. රුසියානු බැලස්ටික් මිසයිල් ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියෙව් නගරයේ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 12ක්. ප්‍රහාරයේ නිවාස රැසක් සහ පරිපාලන ගොඩනැගිලි රැසක් විනාශ වී තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙනෙස්කි පැස්වේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් රුසියාව ප්‍රහාර එල්ල කරන බවයි.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hub, Tank 500 Ratha, then Union Place GWM Experience Center within

0: අමතන්න 0111788666
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB.

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: ගන්නවා ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: හරිනේ හරිනේ දැන් අමාරුව.
0: බයික් එකටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස් වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටියෙ ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
3: ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හිණට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1
5: සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
6: 20 and upgrade.
7: අලුත් song එකක්ද?
6: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
8: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance Free Help.
10: Sri Lankawe prathama wathawata Rhino Roofing within handunwa dena. Rhino Premier Jala Prathirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within handunwa dena. Rhino Premier Roofing Sheet. Wedi vistara sandaha 13.96 amathanna.
11: Shaktimath samagamaka buddhimath ayojanaya. Dina 50ka keti kaalina sthavara tanpatuwa kalpiribedi 111.12 asama samapoliyak. LB sthavara tanpatu. Fitch rating A- LKA Outlook stable liyapadinchi mulya samagamaki.

0: Anuna da sudu kontigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Thalaya kala avakashayata ganithaya muna gasena mohota. Percussion eki rhythmaya අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිපුපුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව රිද්මන්ත්‍ර මන්ත්‍ර හෙට හවස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාධ්‍ය අනුග්‍රහය සියත
4: ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
5: ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නමවිල්
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
7: රාජ්‍යරිය ගොබ්බයා
8: එයි හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
9: නිලබල කරේති ඔලමුල පුරේ
10: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
11: සියත ටීවී තුලින්

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: ഡെങ്കു രോഗയെ വെളന്തുണു കെനക്കുട്ട വൈദ്യ ഉപദേശകയും തൊറവ് വെനത് വേദനാ നാശക ഓ അദ്ഭേത് പാവിച്ച് കിരീമ ഇതാ ഭയാനക സംകുലതാവായിട്ട് ഗോസ് രോഗിയാകെ ജീവിതേ ഉവത് നതിവിയ ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගෝ රෙස්ට් කරනවා.
2: ඕකේ.
6: රෙස්ට්.
2: රෙස්ටින්.
6: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
8: සල්පොලේ රන්නස්සනි නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13.22.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝබැක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Bajaj Vigo Julie Vasi. Bajaj Vigo Electric 3-Row මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
4: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩෙලිවරි පරක්විලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: අපිට තොරතුරක් ලැබිලා තිනවා potential prison break එකක් ගන්න. මේ මාසේ 24 25 දවස්වල.
8: මනස්ගතද?
7: Sorry sir.
9: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
10: London Prison Break Nuara Bokamberdi
11: Julie 24 Basti Johane Kaiser Dinesh Lahiru Samaka Infinity Julie 25 BNS Kanchana Ravin Sarit Surik with news
10: London Prison Break Nuara Bokamberdi
11: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරටු වෙන්
10: විමසීම් 0756336
11: Organizers and Media Partners
10: Global Events 7FM 7TV

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
5: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත pocket money. ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් බුක් කරන්න.
9: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
11: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
12: ඇරලහමි.
11: ඇහුන් නැද්ද මං කියපුවා?
12: නෑ නෑ අහන් හිටියේ.
11: මොනවද අහන් හිටියේ?
12: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
11: හෑ?
12: ඔහුරලහමි. වන් ඇන් ඔන්ලි සින්දු සියත.
5: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
0: අනුග්‍රහය.

0: ප්‍රියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
1: මං හිතුවේ මේ ඔයාලා ගෙදර වැඩගෙන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
2: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
2: සාස් ලංකාවට වෙලා කුමතන්නේ මාව හොයාගත්තේ.
3: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
0: සියත සතියක්.

0: සේතාගෙනන දැන් වෙලාව හවස දෙකයි විනාඩිය එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: किया था टॉप स्टोरी
1: दियर किरी संबंधे नव प्रमितेन सकस करने लगा दियर किरी संबंधे नव प्रमितेन पनवाती बनवा ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 98 දරන විධානය අනුවයි. යටතේ දියර කිරිවල අඩංගු ඇෆ්ලොටොක්සින් මට්ටම සඳහා දැඩි සීමාවක් පනවනු ලැබුවා. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන හෝ බෙදා හරිනු ලබන සියලුම සකස් කරන ලද දියර කිරි SLS ප්‍රමිතියට අනුව කිලෝග්‍රෑමයකට මයික්‍රෝග්‍රෑම් 0.5ක උපරිම ඇෆ්ලොටොක්සින් මට්ටමකට අනුකූල විය යුතුයි. මෙම ආරක්ෂිත සීමාව ඉක්මවා යන පරිදි සකස් කරන ලද දියර කිරි නිෂ්පාදනය කිරීම, අනයනය කිරීම, ඇසිරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. මෙම විධානය 2027 වසරේ ජනවාරි 8 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති. සියලුම නිෂ්පාදකයන් අනනකරුවන් සහ වෙළෙඳන් එම දිනයට පෙර අදාළ ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117888666.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. සියත සතියන්තය.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි Thailand'ේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand'ේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ Thailand'ට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට Thailand'ේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
4: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා

0: ෆ්‍රීජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රීජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම
4: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited වෙතේ.
5: අපි හැමදාමත් වගේ ඉස්සරහට අභියෝගයට අභියෝගයක් වෙමු.
6: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
7: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්න එක ලයිට් වාටර් ෆෝන් විලට සහනය මෙන්න.
8: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388. CDB රන් අය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
9: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 50යි. ග්‍රෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි.
10: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 8233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
12: සීත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මාව දැකලා හැංගුණානේ.
14: හැංගුණා මං? මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
12: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
15: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳ ගන්න නෑනේ.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
16: සීත ටීවී තුලින්.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
3: ඉස්තාරිගේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: ඩෙංගු මාරාන්තිකයි මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ
8: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනය වීමෙන් ඇඟ වළක්වා ගන්න හොඳට දියර ආහාර ගන්න මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ ඒ රෝග ලක්ෂණ දින වකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
7: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
9: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
10: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
9: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
10: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
11: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
7: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂියල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 1,05,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13,16 අමතන්න.
12: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
13: මේ මාසේ 24-25 දවස්වල
14: මනස්ගාතද?
15: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
16: London prison break. Nuwara Bokamberde.
17: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරිත් with news
16: London Prison Break Nuwara Bokamberde
17: Pravesha Patra Tickets Ministry within ho edina toratwen
16: Vimusim 0756-336-336
17: Organizers and Media Partners
16: Global Events Seetha FM Seetha TV

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තෙමිගුණ දවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
4: කොල්ල කෙල්ල

Live tracking saha goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න. Pick me flash book කරන්න.

0: Did the hospice powers SLIC life GV direction up in the Miruna? Devent bonus pratilabi agaya. Rupel Kuti das harse at eight mavai. Sri Lanka insurance life. Beakumin, Mavakumin.
1: Kaharima Apuruloka. Harriet Alice in the Wonderland.
2: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: දැන් වෙලාව හවස 3යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: किया था। टॉप स्टोरी।
1: रिया अनुत्रकिन देदेन को मरुठा। होरण मोरगा है न मार्गे कानन विल्ला प्रदेशी सिद्धू रिया अनुत्रकिन देदेन को में अगस्ती बनवा। යතුරුපැදියක් එහි පැදිකරුට පාලනය කරගත නොහැකිව ටිපරතයක ගැටි අනතුරක් සිදුවුණේ අදාළියොමදි. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු සහ පසු පැදිකරු හොරණ රෝහලට ඇතුළත් කරන අතරතුරදී මිය ගියා. මේ ගොසතේ අවුරුදු 17 සහ 25 යන වයස්වල පසු වූ කිරිවත්තුඩුව සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචි කරුවන් අනතුරු සම්බන්ධයෙන් ටිපරතරේ දුරු අතරංගුවට කැරුණා. දැන් විදෙස් පොතක්. ඇමරිකාව සමග අත්සන් තබූ ගිවිසුමින් ඉරානය ඉවත්වුවද ඒ පිළිබඳ තමන් සැලකිල්ලක් නොදක්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු ප්‍රකාශ කළේ මෙම යුද්ධයේ ප්‍රධාන අරමුණ වන්නේ ඉරානය කිසිවිටකත් න්‍යෂ්ටික අභිලබා නොගැනීම බවයි. ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමට පසුගිය ජුනි මාසයේ අත්සන් තබුණා. එහෙත් හමුස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීම සම්බන්ධ මතභේද හේතුවෙන් ගිවිසුම බිඳ වැටී දෙපාර්ශ්වය අතර ප්‍රහාර යළිත් උත්සන්න වී තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amatanna Bindu Aikai Kai Hatai Atasi Asuvatai Hayasi Hata Haya රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් ගෝවන ස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් ගෝවන ස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කරගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් බොවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Vadena. Rhino Premier Roofing Sheet. Petty Stress and Hall. Dahatunai Anuhaya Amatana.
6: Api Hamadamat Vage Sarahatat Abiyo Geta Abiyo Gakwin.
7: Jat Tantra Pramithian Nipadavana Deshiya Nishpadaniya. Parasitol Abiyo Geta Abiyo Gak.
8: Ubata Avashyama Mohatedi Visheshachna Takshanika Sahaya Samagin Gamana Break Nokarayanna. LOLC General Insurance We Help.
9: 20 and upgrade.
10: Alut song ekakda?
9: Nah, then Singer King Asus HP Dell Acer MSI laptops ganna monthly installment ekak 20000ak vitarai. So, 20 and upgrade.
10: Upgrade wenna laptops ganna Singer ekata adama enna.
11: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hype Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
12: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
13: ගන්නවා ලයිසන් එක. එතෙන්දි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: හරිනේ. හරිනේ දැන් අමාරුව.
13: බයික් එකකට පොඩ්ඩක් වැඩි.
12: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩන ඉතින් නේද?
15: අපි බලමුකො එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0.714යි 151.151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
19: තාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියෙකි නිප්පුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර හෙට හවස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත
20: ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
21: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ.
20: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
22: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
23: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
20: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
24: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ദഹാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ്ഡ അപ്പ പരിസരയെ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്നേ വർഗദേക്കിയഡി സിജിപ്റ്റൈ സഹ ഇഡി സെർബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ്ഡ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ മിനിസാ അപ്പട്ട് ജീവിത കാലയ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු විචේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: hina wenna menna welawa
7: ජපානෙ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා little rest කරනවා.
8: okay
7: rest
8: resting
7: resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
9: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive
10: අනුග්‍රහය
11: සරුපොළොවේ රන් අස්වනු නැවුම් බවින් පුරවා කෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
15: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා.
17: තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13.22.
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
5: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: හැට වසරකට වැඩි විශ්වාසය
1: මුළු පවුලටම මගේ ගානටම
0: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
3: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
7: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
8: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
9: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා කන් එබ දෙකකුත් දාලා.
10: ඈරාලා හමි?
9: ඇහුන් නැද්ද මං කියපුවා?
10: නෑ නෑ අහන් හිටියේ.
9: මොනවද අහන් හිටියේ?
10: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
9: හෑ?
10: ඔහුරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත.
11: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
12: අනුග්‍රහය.
13: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ
12: චාප්තාරේ.
14: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: ඇඟි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
8: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයල නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මස්පතා, ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තැගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
12: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රාහී ආරම්භයක්.
13: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
14: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
15: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
16: ගිහිල්ලා
15: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
16: නැහැ නේද? නැන් මොඩ කතාවක් කිව්වම නැති.
15: ගොඩේ
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
18: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.

0: දැන් වෙලාව හවස 4 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 114 700.

0: क्या था टॉप स्टोरी
1: දින 15කදී සංචාරකයන් 9000ක් තිබෙනට ජූලි මාසයේ පළමු දින 15 තුරදී සංචාරකයන් 9122 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. යතරින් 20480 දෙනෙකු පැමිණේ ඉන්දියාවෙන්. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ වසරේ ජනවාරි පළමු දා සිට ජූලි 15 දක්වා සංචාරකයන් 236695 දෙනෙකු දිවයිනට පැමිණ තිබවයි. එම කාලය තුළ පැමිණි වැඩිම සංචාරකයන් ගණන ලෙස ඉන්දියාවෙන් පැමිණ ඇති ගණන 314163ක්. එක්සත් රාජධානියෙන් 117844 දෙනෙකු පැමිණ තිබුණා. දැන් විදෙස් පුවතක්. ජෝර්දානයේ රතු මුහුද ආශ්‍රිත අකාබා නගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ වරායේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා. එරට ඇමරිකානු තනපති කාර්යාලය නිවේදනය කර ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ තර්ජනයක් හේතුවෙන් එම පියවර ගත් බවයි. අකාබා ගුවන්තොටුපළ හෝ වරාය වෙත ගමන් නොකරන ලෙස තානාපති කාර්යාලය ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: සියත සහ

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසන්නට මේ රජයේ දරන උසාහය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප
2: කළා. සභාවට අපි තිල්ලන
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
5: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
7: අධිකරණ ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස සම්බන්ධයක් ගැන කටයුතු කරනවා.
8: මේ අයගෙන් වැඩි දිනෙක එක්කෝ ඉන්නේ අපපිට නැත්නම් ඉන්නේ සැකපිට.
9: දැන් පෞගේ කාලේකව පෝරණෑ. දැන් වතුරෙන් වෙන්නේ නැති මේ කුඹුරු පැහෙන්නේ.
10: තවගේ දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
12: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම single හෝ බලයලත් නියෝජිත යන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා
13: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
14: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank debit card challenge මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV fridge washing machine මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් side by side fridge laptop iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Combank debit card ගෙවන්න දිනන්න
15: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
16: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
17: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
18: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 492 0.711 327 777
19: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
20: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිරි විතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 165යි ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 110යි මැජික් වැඩිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි කාගිල්ස් ෆුඩ් සිරි
19: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
21: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
22: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
23: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
24: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
25: සියත පොකට් මනි අනුග්‍රහය.
26: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
25: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family.
27: තුරුලත තනිවලා
26: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය අවසන් දිනුම් මැදීමෙන් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
2: ඩෙංගු මාරාන්තිකයි මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර
3: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිසරවල ජලයේ එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලයේ එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
2: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
4: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
5: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
4: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
5: හරි පුතේ අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
6: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
7: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක් ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක් රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
11: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
12: මනස්ගතද
11: සෝරි සර්
13: Attention please there is a prison break all units respond immediately attention please
14: London prison break නුවර බෝකම් වරුදී
15: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් with news
14: London Prison Break නුවර බෝකම් වරුදී
15: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
14: විමසීම් 0756336
15: Organizers and media partners
14: Global Events CFM CTV

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියක මෙන් මවක මෙන්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
5: 20 and upgrade.
6: Alut song ekakda?
5: Nah, then Singer King Asus HP Dell Acer MSI laptops ganna monthly installment ekak 20000ak vitarai. So, 20 and upgrade.
7: Upgrade wenna laptops ganna Singer ekata adama enna.
8: Vishwasaya arakshawa saha ehalama pratilabha samagin commercial bank wage sthavara tenpatu. Dina 100, 200, 300, 400 saha 500 sthavara tenpatu sandaha 10.5% dakwa ehala poliyak. E wageema Combank Digital ho ශපරහ ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක් රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
10: කොල්ල කොට

0: දෙදහස් විසි පවසර SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින් delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visanduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wagema genna gannat den hari malesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
2: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
3: ගිහිල්ලා
2: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
3: නැහැ. මම මොඩ කතාවක් කිව්වම නැති.
4: ගොඩේ
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස

0: දැන් වෙලාව හවස 5 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: කතා ටොප් ස්ටෝරි.
1: තවත් වෙඩි තැබීමක්. දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පවසුවේ ජතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සුසාන භූමියට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර පිළියන්තල බෝකුන්දර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී පලා ගිය සැකකරුගේ යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ පිළියන්තල මහරකම මාර්ගයේ ඉඩමක් අසල තිබේදී අද දැසන බොරලස්කමෝ ප්‍රදේශයේ නිවසකට යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ සහිතව පැමිණි සිව් දෙනෙකු නිවසයන්ට පහර දී පිළියන්තල දෙසට පලා යන බවට බොරලස්කමෝ පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. පිළියන්තල ප්‍රදේශයේදී එක් යතුරුපැදියක් නවතා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරන විට යතුරුපැදියේ පසුපැදිකරු විසින් තියෙනු ආයුධයකින් පහර දී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකුටයි. එහිදී පොලිසිය විසින් වෙඩි තබා පසුපැදිකරු අතරංගොටගෙන ඇති අතර යතුරුපැදිකරු පලා ගොස් තිබෙනවා. අතරංගොටගෙන ඇත්තේ 24 හැවිරිදී බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිදෙන් තුවාල ලැබූ එම සැකකරු පොලිස් කොස්තාපල්වරයා මෙන්ම පහර කැමට ලක් වූ නිවසේ තරුණියක්ද මෙවන විට කළුපොවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති වෙඩි තැබීම් ගණන 18ක්. එම වෙඩි තැබීම් වලින් 13 දෙනෙකු මිය ගියා. සියත මිලඟ ප්‍රධාන ප්‍රාර්ථය ප්‍රකාශය සවස් 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01187866. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුලින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථාන වලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනදාරින්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි වර අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඬ බලා ගන්න.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
9: Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
10: 20 and upgrade.
11: අලුත් song එකක්ද?
10: නෑ, දැන් single එකකින් Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
11: Upgrade වෙන්න laptops ගන්න. Single එකට අදම එන්න.
12: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉනි.
11: ගන්න ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: හරිනේ දැන් අමාරුව.
12: බයික් එකකට පොඩ්ඩක් වැඩි.
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්න.
12: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
11: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
12: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
11: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
12: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%.
11: දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
12: 13.19 කෝල් එකක් ගන්නකෝ.
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
13: අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්න වලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
19: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්ල.
14: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
20: රාජ්‍යරය ගොබ්බයා.
21: ඒයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
22: නිලබල කරේති ඔලමුල පුරේ.
14: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13,16 අමතන්න.
4: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
5: ඇරලා හමි.
4: ඇහුන් නැද්ද මං කියපුවා?
5: නෑ නෑ අහන් හිටියේ.
4: මොනවද අහන් හිටියේ?
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
4: හෑ?
5: ඔහුරාලා හමි. One and only සින්දු සියත.
6: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
7: අනුග්‍රහය. දැනෙන්න අඳින්න රිසිසේ.
8: തിലകവർദ്ധന ടെക്സ്റ്റൈൽസ്.
9: അവിടെ തുറതുറക്ക് ലഭിക്കുന്ന പൊട്ടൻഷ്യൽ പ്രിസം ബ്രേക്ക് ഒക്കെ ആണ് മെയ് മാസം 24-25 ദിവസം.
10: മനസ്ഗാതത്.
9: സോറി സർ.
11: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
12: London prison break. Nuwara bokambaradi.
13: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරික් විත් නිවුස්.
12: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම්බරදි.
13: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
12: විමසීම් 0756-336-336.
13: Organizers and media partners.
12: Global events, CFM, CFTV.

0: සිය දපත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
5: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
10: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: Did the hospice powers SLIC life jeevit rakshan oppu himyan time runa 11th bonus pratilabhe agaya rupiyal koti 1460 ikmavai sri lanka insurance life piyakumen mavakumen
1: eka harima apuru lokaya hariyata alice in the wonderland vaak
2: podi parahagada thiyenne me kathave alice ne ee vinoda danata inne mama prashnaya nae ne
1: music කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේක්ක බඩුවල ලස්සන
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
1: එයාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයා වන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර් සයිකල් සඳහා පහසුම

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: පැය 24කදී වැඩි තැබීම් දෙකක් විපක්ෂය හදිසියේ රැස් වෙයි.
2: අපි සියලු පක්ෂ එක්කවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා.
3: විහිළු සපයන විපක්ෂයක් වෙලා තියෙනවා.
1: පාපන්දු අවසන් සටන තවත් පැය 6කින් රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ප්‍රගතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කරගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 111 377. Global University Partners, No. 221, Dharmapala Mawatha, Colombo 7.

0: දෙදහස් විසි පවසර එස්ලයිසි ලයිෆ් ජීවිතරක්ෂණ ඔප්පු හිමියන්ටහිමිවුණ තැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමෙන් මවකමෙන්.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම
0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂියල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13,600 අමතන්න.
2: සිරිපෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 220යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි. ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් ෆර්සිටි
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
4: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. Percussion එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර හෙට හවස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත
5: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩගන්න වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
5: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
8: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පැය 24කදී වෙඩි තැබීම් දෙකක්. විපක්ෂය හදිසියේ රැස් වෙයි. ඩෙංගු රෝගීන් 75,000 දක්වා ඉහළට. රුසියාවෙන් යුක්‍රේනයට දැවන්ත ප්‍රහාරයක්. පාපන්දු අවසන් සටන තවත් පැය 6කින්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666.
1: දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරුපැදයකින් පැමිණි දෙදෙනෙකු සුසාන භූමියට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකුට වෙඩිතබා පලාගොස් ඇති බවයි. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී පලාගිය සැකකරුගේ යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ පිළියන්දල මහරගම මාර්ගයේ ඉඩමක් අසල තිබේදී අදදැසන බොරලස්ගමෝ ප්‍රදේශයේ නිවසකට යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ සහිතව පැමිණි සිවුතෙනකු නිවසයන්ට පහරදී පිළියන්දල දෙසට පලා යන බවට බොරලස්ගමෝ පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. පිළියන්දල ප්‍රදේශයේදී එක් යතුරුපැදියක් නවතා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරන විට යතුරුපැදියේ පසුපැදිකරු විසින් තියුණු ආයුධයකින් පහරදී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකුටයි. එදී පොලිසිය විසින් වෙඩිතබා පසුපැදිකරු අතරංකුටගෙන ඇති අතර යතුරුපැදිකරු පලා ගොස් තිබෙනවා. අතරංකුටගෙන ඇත්තේ 24 හැවිරිදී බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිදීන් තුවාල ලැබූ එම සැකකරු පොලිස් කොස්තාපල්වරයා මෙන්ම පහර කැමට ලක් වූ නිවසේ තරුණියක්ද මෙවන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති වෙඩිතැබීම් ගණන 18ක්. එම වෙඩිතැබීම් වලින් 13 දෙනෙකු මිය ගියා. මේ දිනවල යම්කිසි පුද්ගලයෙකුට උණරෝගයේ හෝ ඩෙංගු පවට සැක කළ හැකි රෝග ලක්ෂණ පහළ වැත්නම් අත්බෙහෙත් කිරීමකින් තොරව වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
4: අත්බෙහෙත් කරගෙන ඉඳලා කාලයක් දවස් දෙක තුනක් ගිහිල්ලා රෝග ලක්ෂණ උත්සන්න වුණාට පස්සේ ආවට පස්සේ නැවත මොකද එතෙන්දී අක්මාවට ප්‍රශ්න ඇති වෙනවා. ඊගොඩ ගොඩ වල ගැටලු ඇති වෙනවා. ඒතර මේවා නැවත යථාවත් කිරීමට සමහර වෙලාවට බෙහෙත් වලටත් කරන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන් කියලා මේ විශේෂඥ වෛද්‍යරු තමයි ප්‍රකාශ කරන්නේ.
1: මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සහ දුහමායන කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ පැවසුවේ.
5: මේ වසංගතය පාලනය කර ගැනීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් 10,447කට ආසන්න සංඛ්‍යාවකට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවරන්න සහ පවරමින් සිටිනවා. ඒ වගේම ඉදිරි දින කීපයේ ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල නිවාස පරීක්ෂා කිරීම දිගින් දිගටම සිද්ධ වෙනවා. අපි දැනට අවස්ථා ගණනාවකට උපදෙස් දීලා තියෙන නිසා මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා තවදුරටත් මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයෝ ආයතන සහ පරිශ්‍ර තියෙනවා නම් එහි හිමිකරුවන්ට ප්‍රධානීන්ට බාරකරුවන්ට අපි නඩු පවරන්න කටයුතු කරනවා.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 75,321ක්. සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක්. ඊයේ දිනේදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 843 දෙනෙකු වාර්තා වුණා. මෙරට වැඩිහිටි ජනතාවගෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබෙනවා. වකුගඩු රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
6: වකුගඩු රෝගීන් වැඩිවීමට දැන් CKD-X කියන තත්ත්වයක් තියෙනවා. හේතු සාධක නැති. දැන් X කියලා කියන්නේ හේතු සාධක නැහැ. නමුත් ඒකලන් ඉන්නේ සමාජයේ හැමතැනම විසිරිලා. අපි ඇත්තටම මේ නම දැනගෙන හිටියෙත් නැහැ. නමුත් අපිට තේරුණා වකුගඩු රෝගයට හේතු හොයන්න අපි උත්සාහ කරනකොට බයප්සි වලින් CKD-U හා සමාන කණ්ඩායමක් කොළඹ අවට ප්‍රදේශවල වලින් තරුණ ළමයි එහෙම හම්බ වෙනවා. කරනවා. ඒගොල්ලන්ගේ හේතු සාධක විදියට එහෙම නැත්නම් ඔය කාය වර්ග දෙක දේවල්, හැම පාට වෙන දේවල් සහ නොයෙකුත් රසායන ද්‍රව්‍ය ගත බව තියෙනවා. නමුත් අපිට ඒකේ හෙලින්ම ඒකත් එක්ක තියෙන සම්බන්ධය තහවුරු කරගන්න බැහැ. වසවිස හා සම්බන්ධයි.
1: කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලින්ද වකුගඩු රෝගීන් වාර්තා වන බවයි වකුගඩු රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා පැවසුවේ. මෙතර ආරෝග්‍ය ජංගම සුවසායනයේ තවත් අතිරයක් පිළියන්දල, බෝකුන්දර සහ අවට ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් පැවැත්වුණා. බෝනවන රෝග කල්තිය හඳුනා ගැනීම, රෝග වළක්වා ගැනීම, නිරෝගී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රජාව තුළ සෞඛ්‍ය දැනුවත්භාවය ඉහළ නැංවීම මෙහි අරමුණයි. බෙඩිවැදීමකින් මියගිය හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ දේහය මෙවන විට බොරල්ල ප්‍රදේශයේ මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා. ඒ මහජන ගෞරවය සඳහායි. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව හෙට පසුර 3:30ට බොරල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. හිටපු පොලිස්පතිවරයාගේ මරණයට හේතුව සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී නිශ්චිත තීන්දුවක් ලබා දී නැහැ. ඔහුගේ සිරුර කොටස් රජ්‍ය රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොටාසය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලස් සඳහන් කළේ මරණයට හේතුව මරණ පරීක්ෂණය මගින් තහවුරු කළ පසු ඉදිරි නීතිමය කටයුතු ඒ අනුව සිදු කරන බවයි. සිදුවීම පිළිබඳ කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි. හිටපු පොලිස්පතිවරයා මෙයාමේ සිදුව සම්බන්ධයෙන් මෙවන විට දස දෙනෙකුට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න තලාහින ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩිවැදීමකට ලක්ව තිබුණේ පසුගිය 17 වන දා පෙරවරුවේදී. ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනියවීන් වෙඩිතැබීම සිදු කරගෙන ඇති බවට සැක පළ වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලස් සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත හිටපු පොලිස්පතිවරයා සිය දිවි හානි කරගෙන ඇති බවට සැක කරන බවයි. ආණ්ඩුව ගන්නා ඇතැම් ක්‍රියාමාර්ගවලට එරෙහිව විපක්ෂය පියවර ගන්නා බව සමග ජනබලවේගයේ මහලේකම් රංජිත් මතුම බණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
7: රජයේ පාලනයට ඒකාධිපතිත්වයට ගේන්න අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂිකවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා. ලබන 23 වෙනිදා සියලු පක්ෂ නායකින්ගේ අපි රැස්වීමකුත් තියෙනවා. අනාගතයේ සජාතික පක්ෂ අපි කවවිලා මැතිවරණ වලට මුණ දෙන දූෂණ චෝදනා නැති අනික් කාණ්ඩෙමුත් අපි එක්කව කරගන්නවා. රනිල් මහත්මයාට ආරාධනය කළ දින එතුමා බෑ කියලා නේද? එතුමා සම්බන්ධ වේ.
1: විපක්ෂය විහිළු සපයන බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
8: ඔරකම් වංචා දූෂණ වලට වග කියතු මිනිස්සුත් දැන් උසාවි වලට යන දැන් දකින්න අද ඉස්සර වගේ අර අත් දෙක උස්සන් එහෙම යන්නේ එහෙම පොඩ එහෙම දකින්න දැන් එහෙම යන්නේ මූණු පාත් කරගෙන යන්නේ මූණු හංගයි යන්නේ ඇයි පොදු ගියෝ දෙන්න බැහැ ඇතුළටම යන්නේ සමහරු දැන් අධිකරණ ඇමතුමාට ගේනවලු විශ්වාස බංග යනවාද නේද කොහොමත් විපක්ෂයේ ගේන සමහර විශ්වාස බංග එන්නේ නැහැ අගමැතිනේ අස්සම් කරපිට තව නැහැ මට හිතෙන්නේ අස්සම් මදි ඇති ගේන්නේ විහිළු සපේන විපක්ෂයක් වෙලා තියෙන්නේ
1: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පළ කළේ මෙවන් අදහසක්.
9: එක පැත්තකින් ඉල්ලා අස්වෙනවා තමන්ගේ ජීවිත නැති කරගන්නවා. ඒ වගේම ජීවිත නැති කරගන්නවද නැත්තම් නැති වෙනවද කියලා දන්නේ නැහැ. මේ රජයට විරුද්ධව යමක් කතා කරන අයට අද තර්ජන කරන මට්ටමට සමහර ඇමතිවරු පත් වෙලා තියෙනවා.
1: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා.
10: පොලිස් පරීක්ෂණ පිළිබඳ තවමත් තොරතුරු නිශ්චිතව එළිදරව් වෙන නිසා මම හිතන්නේ ඒ පිළිබඳ සැලකිල්ලෙන් එක තමයි වඩා හොඳ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පොලිස් පතිවරයා හැටියට වැඩ කටයුතු කරේ එතුමා. ඉහළ පොලිස් නිලධාරියෙක් හැටියට ඒ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ තොරතුරු එතුමා සතුව තියෙන්නේ නැති දැනගන්න ලැබුණු විදියට එතුමත් ඒ පාස්කු ප්‍රහාරයේ තියෙන අදාළ කොමිසමේ සාක්ෂි දීලා තියෙනවා.
1: ආණ්ඩුව කරන ඇතැම් පරීක්ෂණ සම්බන්ධයෙන් සැකයක් මතුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සීතලවත්ත පැවසුවේ.
11: 12.25 සම්බන්ධයෙන් ගත්තාම මේ පුද්ගලයා බලනහර කපා ගැනීමේ කියන කාරණය රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් ගත්තාම විශාල ගැටලුවක් තියෙනවා. වර්තමානයේ මේ පොලිස්පතිතුමා සිදුවි නසාගත්තා කියලා අපිට තේරෙන්නේ නැහැ.
1: නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් පළ කළේ මෙවන් අදහසක්.
12: අමන්ට නඩුව වැටෙනකොට අනිවාර්යයෙන්ම SM චන්ද්‍රසේනලට, SM රංජිත්ලට, උමයින්දානන්දලට වෙච්ච ඉරණම තමන්ට අත්තේ කියලා ටිකක් කලබල වෙලා තියෙන. හැමෝගෙම පස්සෙන් එනම නඩුවක්. තමන්ට රැයට පේන්නේ නිල් පාට බස් එක.
1: ආදායම වැඩි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
13: අදයට කිසිවිටක අන්ඩුව එදිනදා පවත්තාගෙනයමට ප්‍රමාණවත් ආදායමක් කොල් ලැබෙන්නේ ආදායම වැඩිවිලා තියෙන බව ඇත්ත. ඒ වැඩි වුණාට ඊට වඩා වැඩිවේගයකින් වියදම වැඩිවිලා තියෙනවා. ආදායම වැඩි වෙනවට වඩා වැඩිවේගයකින් වියදම වැඩි වුණොත් හැබැයි පරතරේ පුළුල් වෙනවා. උත්සාහ දැරිය යුත්තේ ආර්ථික පරිවර්තන පනතේ සඳහන් කරලා තියෙන නීතිමය නියමයක් වශයෙන් රාජ්‍ය අයවැයේ පරතරය දළදේශීය නිෂ්පාදනයේ 100ට 5ට වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාම උත්සාහ කිරීම තමයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙන් කළ යුතු වෙන්නේ.
1: ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ප්‍රකාශ කළා.
14: ඉතින් මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ අය එදා දුන්න මිලම කටයුතු කරනවාද නැත්නම් කොයි ආකාරයෙන්ද මේකට ලබා දෙන්නේ. ඉල්ලුම සැපයුම යන කටයුතු කරා නම් මේ ප්‍රශ්නේ එතනින්ම විසඳන්න පුළුවන්.
1: ජනතාවාදී රාජ්‍යයක් ගොඩනගන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර ප්‍රකාශ කළා.
15: අපිට තියෙන අදහස තමයි විවේචනක් තියෙන්න ඕන නැත්නම් සමාජ කතිකාවක් නැ සංවාදයක් සමාජය ඇතුලේ වෙන්නේ නේ. ඒතකොට ජාතික ජනබලවේගයේ ඇතුලේ විවේචනය ඇතුලේ තත් කල්පනා කරමින් යනවා. ඇත්තටම අපෙන් වෙන අඩුපාඩු මොනවද කියේ. ඒ නිසා අපි අඩුපාඩු හදාගෙන ජනතාවාදී රාජ්‍යයක් ගොඩනැගීම ඉලක්ක කරගෙන අපේ ගමන අපි සාධාරණ යුක්ති සහගත ලෙස ගමන් කරමින් ඉන්නවා.
1: විසඳහා ලබා දී ඇති සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ජාතික ගොවිජනක මුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
16: වී සහතික මිල රුපියල් 120ක් තිබීමේදී සහල් කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට කුඩා පරිමාණ මෝල් නිමියන්ට යන වියදම. සාමාන්‍යයෙන් සහල් කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝ 1.6ක් ඕනේ. ඒ අනුව වී කිලෝ 1.6කට රුපියල් 120ක් නම් සහතික මිල ඕනේ රුපියල් 192ක් යනවා. සහල් කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වී සඳහවන පිරිවැය. විදුලි පිරිවැය යනවා රුපියල් 30ක්. මේක මහ පරිමාණ මෝල් නිමියන්ට දෙගුණ තෙගුණ වෙනවා. ඊළඟට ඇසුරුම් වලට රුපියල් 3ක් යනවා. ඒත් තමයි ඇසුරුම් කලාවේදී ඒකත් එහෙම වෙනවා. හාල් කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන පිරිවැය යන්නේ 15.750යි කුඩා පරිමාණ මෝල් හිමියන්ට. එතකොට රුපියල් 120ට සහතික මිල තියෙද්දි 15.750ත් එකතු කරපුවම 192යි වී සඳහා යන ගාණ. එතකොට සහල් කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට යන්නේ වෙළඳපොළට බෙදා හරින තැන දක්වා රුපියල් 205.750යි.
1: අම්පාර, මොලතිව, කිලිනොචි සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වී ගවඩා ව්‍යවෘතයි. නඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බ වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කිරි සම්බ වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට රජයේ සහතික මිල යටතේ මිලදී කනු ලබනවා. රුසියාව විසින් යුක්‍රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. එසලකෙන්නේ දෙරට අතර වසර 4ක කාලයක් පුරාවට පවතින යුද්ධය අතරතුර රුසියාව විසින් එල්ල කළ දැවැන්තම ප්‍රහාර මාලාවක් ලෙසයි. මෙම ප්‍රහාර සඳහා රුසියාව විසින් මිසයිල 40කට අධික සංඛ්‍යාවක් සහ ප්‍රහාරක ඩ්‍රෝන 120ක් යොදාගෙන තිබුණා. ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ යුක්‍රේනයේ කියව් අගනුවරයි. යුක්‍රේන ජනාධිපති වලදිමිර් සෙලෙන්ස්කී පැවසුවේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් මිසයිල 18ක් සහ ඩ්‍රෝන 108ක් විනාශ කළ බවයි. එහෙත් මිසයිල 23ක් සහ ඩ්‍රෝන 10කින් ස්ථාන 20කට ප්‍රහාර එල්ල වී ඇති බවද ඔහු පැවසුවා. ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තුවාල ලබා ඇති ගණන 16ක්. බැලස්ටික් මිසයිල මැඩ පැවැත්විය හැකි පේට්‍රියට් වැනි ගුවන් ආරක්ෂක පද්ධති සහ මිසයිල කඩිනමින් ලබා දෙන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා යළි ජාත්‍යන්තර සහය ඉල්ලා තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ කියෙව්හි ආරක්ෂක කර්මාන්ත සහ සැපය මධ්‍යස්ථාන ඉලක්ක කරමින් දෙවන්ත ප්‍රහාරයක් එල්ල කළ බවයි. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ ඊයේ දිනේ යුක්‍රේනයේ විසින් රුසියාවේ සැපය මධ්‍යස්ථාන දෙකකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසුවයි. එම ප්‍රහාරවලින් 8 දෙනෙකු මිය ගියා. ඇමරිකාව සමග අත්සන් තැබූ ගිවිසුමෙන් ඉරානය ඉවත් වුවද ඒ පිළිබඳ තමන් සැලකිල්ලක් නොදක්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු ප්‍රකාශ කළේ මෙම යුද්ධයේ ප්‍රධාන අරමුණ වන්නේ ඉරානය කිසිවිටකත් න්‍යෂ්ටිකාවේ ලබා නොගැනීම බවයි. ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමට පසුගිය ජුනි මාසයේ අත්සන් තිබුණා. එහෙත් හෝමු සමුද්‍ර සන්ධිය පාලනය කිරීම සම්බන්ධ මතභේද හේතුවෙන් ගිවිසුම බිඳ වැටි දෙපාර්ශ්ව අතර ප්‍රහාර යළිත් උත්සන්න වී තිබෙනවා. යළි සිරස්තල පැය 24කදී වෙඩි තැබීම් දෙකක්. විපක්ෂය හදිසියේ රැස්වෙයි. ඩෙංගු රෝගීන් 75,000 දක්වා ඉහළට. රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්. සියත සවස ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රාර්ථි ප්‍රකාශය හිටු දැස්සන 6:30ට. ඔබට සවරාත්‍රයක්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: Bollywood gossip ගැන කතා කරද්දි මේ දවස්වල අලුත්ම නමක් කරලියට අවිල්ල තියෙනවා.
2: ඒ වෙන කවුරුත් නෙවෙයි, Nick Jonas. ඒ කියන්නේ අපි කවුරුත් දන්න Priyanka Chopra's husband.
1: Normally Nick Jonas අපි දන්නේ ලෝකෙ පුරාම concerts කරන Grammy nomination සම්බුණු Jonas Brothers එක්ක music world එකේ නමක් හදාගත්ත superstar කෙනෙක් විදිහටනේ.
2: හැබැයි Priyanka Chopra කියන විදිහට නම් Nickගේ තවත් special hobby එකක් තියෙනවලු. ඒ තමයි Bollywood gossip හොයන එක.
1: Bollywood industry එකේ වෙන්නේ මොනවද? Celebrity relationships, breakups, new updates ගැන Nick එයාටත් වඩා දන්නවා කියලා තමයි Priyanka කියලා තිබ්බේ.
2: ඒ විතරක් නෙවෙයි, Mumbai වල තියෙන events, Bollywood parties වලට යනත් Nick හරිම කැමතිලු.
1: Bollywood news හොඳට follow කරන නිසා fansලා නම් කියන්නේ Nickට දැන් එයාගෙම කියලා Bollywood podcast channel එකක් පටන් ගන්න කියලා.
0: Talk of the town.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
2: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂියල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
5: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් බුක් කරන්න. 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
6: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
7: මනස්ගාතද?
6: Sorry sir.
8: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
9: A London prison break. Nuwara bokambaradi.
10: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා, රවීන්, සරිත් සුරික් විත් නිවුස්.
9: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි.
10: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
9: විමසීම් 0756-336-331.
10: Organizers and media partners.
9: Global events, CFM, CFM.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන්නට ඒ රජයේ දරන උසහය පිළිකු උසහගත ප්‍රතික්ෂේප
2: කළසබයිද අපි තිල්ලන
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
2: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
5: අධිකරණ ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගන්න කටයුතු කරනවා.
6: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අප පිට නැත්නම් ඉන්නේ සැක පිට.
7: දැන් පහුගිය කාලේ කිව්වා පෝරණෑ. දැන් වතුරෙන් වෙන්නේ නැති මේ කුඹුරු පැහෙන්නේ.
8: තවටිය දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
10: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම.
13: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ත. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
14: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718-492-2
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න

0: Nada su du kotigena e Disney.
1: Danin Anna. Satya Tavasala Havasa Dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak Kadare.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි. අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: සියතර ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
12: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
10: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
13: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: හිනාවෙන්න මෙන්න වෙලාව. ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6 7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
0: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
0: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
15: හිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අඩු වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත
4: LLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
7: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාම අහන්නේ නැහැ.
8: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
9: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න අන්න
10: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මදියට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා
11: ඈරාලහමි
10: ඇහුන් නැද්ද මං කියපුවා
11: නෑ නෑ අහන් හිටියේ
10: මොනවද අහන් හිටියේ
11: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
10: හෑ
11: ඔහුරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත
12: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය
13: දැනෙන්න අඳින්න රිසිසේ
14: මේ මාසේ 24-25 දවස්වල
15: මනස්ගාතද
16: Attention please there is a prison break all units respond immediately attention please
17: ablandon prison break nuwara bokam berde
18: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් with news
17: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී
18: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
17: විමසීම් 0756-336-331
18: Organizers and Media Partners
17: Global Events Theatre FM Theatre TV

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තාරි
6: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7515 555 අමතන්න.

0: දෙදහස් විසි පවසර එසල්ලයිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
1: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
2: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත pocket money.
4: සියත සතියන්

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධන නිලධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාලන සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 832 444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
7: සිටි බෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සර්විසින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියලක 65යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියලක 65යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියලක 110යි. මැජික් වැඩිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කගිල්ස් ෆුඩ් සර්විස්.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
16: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
18: මන් නම් හිතන්නේ නැහැ.
16: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
19: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
20: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
16: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
21: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට
22: සියත TV තුලින්.
16: සියත සතියා.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: දොරකුළු වැරෙන මතක සේප්පෝ
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා එයාගේ උරහිස්සට ඔළුව තියාමම අහන්නේ නෝයි
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
4: ගෙනෙනා තොරුමා ඉන්න දැනුඹ ගාවින්

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7115555 අමතන්න.
2: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
6: ගිහිල්ලා
2: ඉවි. බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
6: නැහැ. නැන් මොඩ කතාව කිව්වම නැති.
2: ගොඩේ
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
10: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: රාත්‍රි 9:00 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුලින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථාන වලින් තොර පරිශ්‍ර බවට පත් කරගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: Nada su duco tigena e Disney.
1: Danin Anna. Sati tawasla hawasa dekata.
2: Theatre hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, number 221, Dharmapala Mavata, Colombo 7.
4: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
11: රාජ්‍යරෝ ගොබ්බයා.
12: එයි, හටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
13: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
1: සියත ටීවී තුලින්.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානය ඔකිනාවල කියනන්නේ වයිසකම මිනිස්සුන්න අවස හය හත වෙද්දි වැඩටික ලස්සන ඩිවර කල් ලෙක රෙස්ට් කරන.
2: නටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
4: LLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
8: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
9: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
8: සිට බ්‍රහස්පතින් දාදා

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලාගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ඒ මිස් මේක කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේක ළඟා කරගත්ත අභ්‍යවකාශයට
4: ගිහිල්ලා
3: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
4: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම
5: ගොඩේ
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් CT100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 114 700.

0: 11යි විනාඩි 1යි වේලාව ඔබ වෙත ගෙනාවේ
1: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 011147 700යි සියමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය

0: and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්.

0: වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හේනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 3277.

0: දැනුන දසුදු කොටි ගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: සියතර ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔකට මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
3: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
4: ඈරාලා හමි?
3: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
4: ඔහුරාලහමි one and only සින්දු සියත.
5: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සල් පිළිසිල්ලාරේ අංචක් ගායේ
6: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනී.
6: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
8: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
6: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
9: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනේ.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
10: සියත ටීවී තුලින්.
11: සියත සතියන්තය.

மில்ல இல்ல கேவாமா கேக்கல அல்லாதாலா நாரி தல்ல

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු දැහැ ගැන්වීමක්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥානශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මීතේ

වෙලාව දැස්සන 5:27ක් වෙලා තියෙනකොට අලුත් සතියක් තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. අලුත් සතියක් බලාපොරොත්තු ගොඩක්. ජයග්‍රහණය වෙනුවෙන්ම ලෑස්ති වෙලා ඉන්න ඔබට මේ සතිය තමයි හොඳම සතිය. වැඩ ටික පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නවා නම් ඔන්න අද දවසේ හිතන්න, අද දවසේ කොහොම හරි මම්මගේ වැඩ ටික කරලා ඉවර කරගන්නවා. අද දවසේ කරන්න තියෙන වැඩ ටික හෙට දවසට අරගෙන යන්න එපා. අන්නේ පණිවිඩෙත් එක්ක දවස පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. සීත පොකට් මනි අරගෙන ඔන්න මං ඇවිල්ලා ඉන්නවා. පොකට් මනි දිනන්න ලෑස්ති වෙලා ඉන්න පොඩ්ඩොන්ට ඔන්න කියන්න තියෙන්නේ, ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන් නේ දින්නේ. අලුත් සතිය දැන් ඉස්කෝලේ යන ලෑස්ති වෙනවා ඇති, නැත්නම් ඉස්කෝලේට යන ගමන් වෙන්නේ නැති, නැත්නම් තාමත් නැගිටින ගමන් වෙන්නේ නැති. ඉතින් අපිට මැසේජ් එකක් එවලා තියන්න, පොකට් මනි දිනන්න ආසයි කියලා. 0714-151-151 තමයි අපේ වට්ස්ඇප් නම්බර් එක. මේ වට්ස්ඇප් නම්බර් එකට නමගම විස්තර ටික එවලා තියන්න. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ගෙන ගන්න නංගිල මල්ලිලා. ඒ විතරක් නෙවෙයි, මේ අවස්ථාව අපි අම්මලාටත් ඒ විදිහටම දීලා තියෙනවා. මමීස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්කත් සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට මැසේජ් එකක් විතරයි ඕන කරන්නේ. එහෙනම් මැසේජ් එකක් එවලා තියන්න. මේ සිද්ධියෙන් පස්සේ ලෑස්ති වෙලා ඉන්නවා අපේ පළවෙනි තරඟකාරයාට පොකට් මනි දෙන්න. උදේ 7 වෙනකන් අහගෙන ඉන්න මම ආශී.